0: 7 La Conda Radio ITN.
1: ලකන අගෙනින් වෙලාව 2:05 විනාඩි 46.

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්
1: අයිබෝවන්, සුබ දවසක්. අපේ ජීවිතයට ලස්සන ගතිගුණ තියෙන යහපත් මිනිස්සු ආවහම ඉබේටම ඒ මිනිස්සුන්ගේ යහපත් ගතිගුණ අපිටත් බෝ වෙනවා. ඒ නිසා ඔබේ ළඟම කවයේ ඉන්න ඔබ වඩාත් ළඟින් ආශ්‍රය කරන මිනිසුන් ගැන හොඳින් අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් ටික කාලයක් කෙනෙකුව ළඟින් ආශ්‍රය කරනකොට ඔබට ඒ අයව තේරුම් ගැනීම පහසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කෙනෙකුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවකදී ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න. තරහවකදී, දුකකදී ඒ සංවේදනාවන් වලට ප්‍රතිචාර දක්වන විදිය බොහෝ විට මිනිසෙකුගේ චිත්ත අභ්‍යන්තරය කියා පානවා. ඒ නිසා මනස එක්ක තේරුම් ගන්න හදිසි වෙන්න එපා. ඉක්මන් තීරණ ඔස්සේ මිනිසුන්ව වටහාගෙන වැරදි තීරණ වලට එළඹෙන්නත් එපා. හැම විටම ඔබේ දියුණුවට වචනකින් හරි සහයෝගයක් ලබා දෙන, ඔබේ වැරදි අඩුපාඩු ඔබට තේරුම් කරලා කියලා දෙන යහපත් මිනිසුන්ව ආශ්‍රය කරන්න, ඔවුන් සමග සහජීවනයේ ජීවත් වෙන්න මතක තියාගන්න. නැත්නම් හොඳට ඉදිලා තියෙන පළතුරු ගොඩකට නරක පළතුරක් වැටුනහම ඒ හොඳ පළතුරු සියල්ලම ඉතා ඉක්මනින් නරක් වෙලා යනවා වගේ ඔබ ළඟ තියෙන යහපත් පුරුදු, යහපත් ගතිගුණ නැති වෙලාම යන්න පුළුවන්. ඒක නිසා තමන් ආශ්‍රය කරන ළඟම කවයේ මිනිසුන් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඔවුන් ඍජුවම වග කියනවා. ඒ නිසා ඔබ ආශ්‍රය කරන මිනිසුන්ගේ ක්වොලිටි එක ගැන සැලකිලිමත් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
1: පොසිටිව් වයිබ්ස් විත් චාමි.

0: වෙලාව 2:00යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොනින් ඉස් ඇලි.
3: දෙත්තා. ගතිගත් දෙත්තා.

0: අයිබෝවන් සුබ උදෑසනක්. අද ජුනි මාසයේ 10 වෙනිදා බදාදා දවස. අද අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලකන ප්‍රවෘත්තිංශ අරගෙන එන තොරතුරු ලකන මෝර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. එතකම ඊට කලින් අපි පොඩ්ඩක් මතක් කරමු මේ විලියම් ෂේක්ස්පියර් කියන මහා ගත් කතුවරයා දවසක් මෙහෙම කියනවා. වෙලාව කාදමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනවා කියලා. මේ ගැන අපි කතා කෙරුවොත් ඇත්තටම ඔබට වෙලාව කියන එක එහෙම නැත්නම් කාලය කියන එක හරි සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අපි කෙදිනක මේ ලෝකෙන් ඉවත් වෙයිද එහෙමත් නැත්නම් අපි කවදා මේ ලෝකෙන් මිය යයිද කියන එක අපිට තීරණය කරන්න බෑ. ඒක නිසා මේ තියෙන කාලය සීමිත කාලය වැදගත් විදිහට වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න. එතකොට ඔබගේ අභියෝග ඒ විදිහටම ජයග්‍රහණය කරගන්න ඔබට හැකියාව ලැබේවි. ඔබට ඔබගේ සියලුම යහපත් අරමුණු සඳහා ඉක්මනින් යාමට හැකියාව ලැබේවි. ඒ මතක් කිරීමත් එක්ක අද අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලකන ප්‍රවෘත්තිංශය අරගෙන එන තොරතුරු ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. මුලින්ම අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. සරණ වසර 16ක් හිරේට බරපතල වැඩ සහිතයි දූෂණ නඩු 4කට වැරදිකරු එක් නඩුවකට වසර 4 බැගින් සිර දඬුවම් වසර 72ක සිර දඬුවම වසර 16කින් ගෙවා අවසන් ලක්ෂ 18ක දඩයකුත් දඩය නොගෙවුවොත් තව අවුරුදු 9ක් හිරේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත්වලතුරු සටහන් කරන දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වසර 16කින් එකවර ගෙවි යන ලෙස සරණ වසර 72ක් හිරගෙට නඩු 4ක චෝදනා 18කට වැරදි කරුවෙයි ලක්ෂ 18ක දඩයක්. ලංකාදීප පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ විදියට සටහන් කරන වාහන අවභාවිතා කරලා නියෝජ්‍ය ඇමති සරණට වසර 16ක් සිර දඬුවම් කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙන තොරතුරු. මේ සම්බන්ධයෙන් අද ඩෙලි නිවුස් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරමු ඩෙලි නිවුස් පුවත්පතට. Sarana gets 16-year rigorous imprisonment, sentenced for corruption at DLB in 2006, fined 1.8 million rupees. For the more detail, the Colombo High Court yesterday sentenced former Deputy Minister and former Development Lotteries Board Chairman Sarana Gunawardena 16 years rigorous imprisonment after finding him guilty of multiple corruption charges related to the acquisition of vehicle on a rental basis for the DLB. අද මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවට. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. අද චන්දන ජයවිරයි වාර්තාව අරගෙන ඉන්නේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු එම් එම් මොහමඩ් මිහායිල් මහතායේ බරපතල වැඩ සහිතව වසර 16ක සිර දඬුවමක් නියම කළා. එම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 18ක මුදලක් නියම කළ විනිසුරුවරයා නොගෙවන්නේ නම් වසර 9ක අමතර සිර දඬුවමක් නියෝග කර තිබෙනවා. විතිකරුට එරෙහිව චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. රජයේ ආයතනවල තීරණ ගන්නා ඉහළ නිලධාරීන් දූෂණයට සහ අල්ලසට යොමු වීම නිසා රාජ ආයතන කෙරෙහි මහජනයා තුළ ඇති විශ්වාසය බිඳ වැටී ඇති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා දූෂණයට යොමු වීම වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ප්‍රකාශ කරන බව කියා සිටියා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. Let's move to the Daily News newspaper. Dollars transferred out of country in major racket. Transaction involved 105 shell companies, 55 persons, $85 million transferred out
1: abusing Telegraphic Transfer System Exchange Control Act amendments in 2017 help racketeers. For the more detail, a large-scale racket involving 105 local companies that have banded to remit billions of dollars abroad in the guise of importing various goods has being uncovered, Public Security and Parliamentary Affairs Minister Anand Vijayapal told Parliament yesterday.
0: Bhanda genwana muawen dollar pannala. NDB salli giyet ehemalu. Eveni avastha 26260k helewuna. Banko 13k ginum 227k bhavita karala. Deshiya samagam 105k me wedeeta haul. Amaatya ආනන්ද විජේපාල මැති සභයේදී කියයි කියලා අද දෙවෙනි පුවත්පත් ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කරලා තියෙනේ. එතකම දින මින පුවත්පත් අද මේ සම්බන්ධයෙන් සටහන් කරනවා. සමාගම් 105ක් එක්වි ඩොලර් මිලියන 86ක් රටින් පිට කරලා. බැංකු 12ක ගිණුම් 227ක් මහා පරිමාණ ජාවාරමක් ගැන අමාත්‍ය ආනන්ද විජේපාල හෙළි කරයි. අද සර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තා වාරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. රටින් ඩොලර් වෙනත් රටවලට වංචනිකව පිටකිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අපි හල බලමු ආනන්ද විජේපාල මහතා හිදී මොන වගේ අදහසක්ද පළ කළේ කියලා.
2: පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයත් ශ්‍රී ලංකා රේගුවත් විසින් විවිධ අවස්ථාවලදී සිදු කරන ලැබූ විවිධ පර්යේෂණ ඔස්සේ රටට භාණ්ඩ ආනයනය කර මුවාවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තියෙනවා. විගම්‍ය විද්‍යුත් පැවරුම් ක්‍රම හෙවත් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් කියන ක්‍රමය, එහෙම නැත්නම් සාමාන්‍ය විවාහයේදී TT කියන ක්‍රමය හරහා භාණ්ඩ ආනයන කරන බව හඟවමින් විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවල සමාගම් වලට යවලා තියෙනවා. ඒත් කිසිදු අවස්ථාවක මේ මුදලට කිසිදු භාණ්ඩයක් මේ රටට ආනයන කරලා නැහැ.
0: විදේශීය සමාගම් වලට ඩොලර් ගෙවා තිබුණද කිසිදු භාණ්ඩයක් මේ වනතෙක් මෙරටට ගෙන්වා නොමැති බවයි ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ.
2: TT ක්‍රමය හරහා මෙම මුදල් ගෙවීම සිදු කර තිබුණත් එලෙස දක්වා තිබූ හාඩ්වෙයාර් භාණ්ඩ, බාත්รูම් උපකරණ, රත්තරන් බඩු වැනි කිසිදු භාණ්ඩයක් මේ දක්වා මෙරට ආනයනය කරලා නැහැ. තුන්වෙනි සිදුවීම 2023 1/1 ඉඳලා 2025 9/9 දක්වා කාලය අතරතුර භාණ්ඩ ආනයනය සිදු කරන බව අඟවා විදේශ රටවලට විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කර ඇති බවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණි කරා. ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් විදාර ඩොලර් ප්‍රමාණයක් මේ රටින් ගිහිලා තියෙනවා. කිසිදු භාණ්ඩයක් මේ රට ගෙන්නාගෙන නැහැ. මේ වගේ අවස්ථා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් අවස්ථා 26108ක් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. බැංකු 13කට අදාළ ගිණුම් 227ක් හරහා තමයි කාරණේ සිදු කරලා තියෙන්නේ. මේ සඳහා දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති බවට තහවුරු වෙලා තියෙනවා. අපි මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරා. මේ සමාගම් 105 ඉන්නේ සමාගම් ලේකම්වරුන් හෝ සමාගම් අධ්‍යක්ෂවරුන් 55 දෙනෙක් විතරයි.
0: අද දවසේදීත් පුවත්පත් ගණනාව

0: සහරා නැතුළු පිරිසට වැටුප් ගෙව්වේ සලේ ගෝඨාභයත් දැන සිටියා. සරත් ෆොන්සේකා කියයි කියලත් අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද අනෙකුත් පුවත්පත්වල තොරතුරු වලට. අද දෙවයින පුවත්පත සටහන් කරනවා අට්ටාල දාහක් ගැහුවත් විමර්ශන නතර කරන්නේ නැහැ. අමාත්‍ය නලින්ද ජයතිස්ස කියයි සලේට සලකා ඇති ආකාරයේ නිරීක්ෂණයට මන්ත්‍රී කණ්ඩායමක් යැවිය යුතුයි. ජාපේන් නිවේදනයක්. සැකකරුවෙකුට තිබෙන මානුෂික අයිතිවාසිකම් සලේටත් දෙනතුරු සත්‍යග්‍රහය දිගටම ක්‍රියාත්මකයි. විමල් වීරවංශ මෙහෙම කියන කියලාද ශාම්නුවන් ගණේවත්, චමින්ද සිල්වා සහ සුජීව තත්සරයි මේ සම්බන්ධයෙන් දිවයිනට වාර්තා වරගෙනනේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. UNP calls for MP team to see Saleh in hospital. The United National Party, in a statement released yesterday, said that a parliamentary team be sent to examine the treatment of former State Intelligence Service Chief Suresh Saleh as the issue has reached the attention of international community. අද මේ සම්බන්ධයෙන් සියලුම් පුවත්පත් තොරතුරු සටහන් කළ තියෙන දෙවැනි පුවත්පත සටහන් කරනවා සලේට සලකා ඇති ආකාරයේ නිරීක්ෂණයට මන්ත්‍රී කණ්ඩායමක් යැවිය යුතුයි. ජාපේන් නිවේදනයක් කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා. චමින්ද සිල්වා ගෙනෙන වාර්තාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගන්නා සෑම ක්‍රියාවක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. එම පක්ෂයේ ඊයේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙනවා කියලායි අද දිවයින පුවත්පතේ සටහන. ඔහුට අද සලකන අමානුෂික ආකාරය සාමාන්‍යකරණය වුවත් විපක්ෂයේ කණ්ඩායම් වලට අදිතිරී ඒ අදාළ කර හැකිවන භයානක ප්‍රවණතාවයක් බවද එහි දැක්වෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරපු තවත් කරුණු අද දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල දීර්ඝ වශයෙන් විස්තර විදියට සටහන් කරලා තියෙනවා. No mistreatment, torture during Saleh's detention. For the more detail, Health and Mass Media Minister Dr. Nalinda Jayathis stated that former State Intelligence Service Director Suresh Saleh has been treated in the same manner as any other individual detained under a detention order and that no illegal actions, special treatment or mistreatment had taken place during his detention. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. ඒත් එක්කම අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. පාස්කෝ විමර්ශන සහ අධිකරණ කටයුතු වලට රජයේ මැදිහත් වීමක් නොමැති බවත්, ස්වාධීනව සිදුවන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරනවා. ඒත් එක්කම කුමන බාධක පැමිණියත් පාස්කෝ වින්දිතයන්ට සාධාරණයක් ඉටුවන තෙක් විමර්ශන අඛණ්ඩව සිදු කරන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා කියලයි සඳහන් වෙන්නේ. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. තවත් විස්තර බොහොමයක් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ප්‍රකාශයට.
1: පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි තුවාන් සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග යටතේ සිටින්. එතකොට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ සිටින කෙනෙකුට අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේදී කටයුතු කරන ආකාරය අනුව සාමාන්‍ය සම්ප්‍රදාය අනුවම තමයි ඔහු වෙනුවෙන් කටයුතු කරන්නේ. කෙනෙක් විශේෂයක් කරලා වද හිංසා පැමිණීමක් හෝ කෙනෙක් විශේෂයක් කරලා අමතර සැපදීමක් වෙන්නේ නැහැ. අනිත් අයට මෙතෙක් කල් කටයුතු කරපු ආකාරයට තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් කලින් අයට කටයුතු කළේ කොහොමද කියන එක ගැන ගම්මන් පිළ ඇතුළු ඒකට අයට හොයලා බලන්න පුළුවන්. ඒ ආකාරයටම තමයි සුරේෂ් සලේ වෙනුවෙන් කටයුතු කරන්නේ.
0: වැරදිකරුවක් නොවන්නේ නම් පරීක්ෂණ වලට සහය දිය යුතු බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා පෙන්වා දෙන්නේ.
1: පාස්කු ඉරිදින ප්‍රහාරය වගේ අපේ රටේ සිදු වුණු ම්ලේච්ඡතම ඝාතනයක් පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනකොට කෙනෙක් වැරදිකරුවෙක් නොවේ නම් කළ යුතු හොඳම දේ තමයි පරීක්ෂණයට සහය ලබා දීම. ඒක රටේ පුරවැසියෙක් සහ විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් විශේෂයෙන් අවධාන නිලධාරියෙක් හැටියට තමන් වැරදිකරුවෙක් නොවේ නම් පරීක්ෂණ සහාය ලබා දීමෙන් තමන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි තමන් විසින් හෝ තමන්ට සහාය දෙන තමන්ට අනුබල දෙන කණ්ඩායමක් විසින් එක්කාසු වෙලා යම් කලබලයක් කරනවා නම් මේ පරීක්ෂණ කඩාකප්පල් කරන්න. ඒකෙන් අනියමින් ගම්‍ය වෙන්නේ ඔහු මේකට සම්බන්ධයිද

0: වගේ දෙයක්. හොඳම දේ තමයි තමන් නිර්දෝෂි බව ඔප්පු කිරීම සඳහා මේ පරීක්ෂණ වලට සහාය ලබා
1: දෙන්න. ලකන මෝර්නින් න්ියුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:15 විනාඩි 15යි.
2: නතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම නතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලකන රේඩියෝ ITN

0: ලකන මෝනින් නිවුස් වලට අගිනින් වෙලාව 2:20 විනාඩි 20යි.
1: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 2:22 ඔබ නැවතත් ලක්කන්න මෝනින් නිවුස් ඇලර්ට් සමගින්. අපි විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන්. අද මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු පුවත්පත් ගණනාවක සඳහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ තොරතුරු වලට. පාස්කු විමර්ශනයට බිය වී ඇති පිරිස් එම විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නියෝජ අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: දැක්කා 16 දෙනෙක් විතර එකතු වෙලා ඉතා මහා දැවැන්ත සත්‍යග්‍රහයක් කරනවා කියලා ලොකු කලබලයක් ඇති කරන්න උත්සාහ කරා කොටුව දුම්රියපොළ ඉදිරිපිට. එහි තිබුණු ජනතා සහභාගීත්වය සහ ඒ සම්බන්ධව ලැබිච්ච ප්‍රතිචාර දැක්කහම අපිට හිතුණා ඒක ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු බංකොලොත් කණ්ඩායමක ඉතා සාර්ථක උත්සාහයක් ලෙස. කාලයේ වැලි තලාවෙන් සහ දේශපාලනික හස්තයන්ගෙන් වැහිලා ගියපු මහා අපරාධවලට යුක්තිය ඉෂ්ට කරනවා කියලා ජනතාවට පුරොන්දු වුණා. බිලියන ගණන් හොරකම් කරපු සල්ලි අපි ආපහු අරන් දෙන්න යුක්තිය ඉෂ්ට කරනවා කියලා අපි පොරොන්දු වුණා. බලයෙන් පහ කරන ලැබූ ඒ පාලකීන් කවදාවත් හිතුවේ නැහැ මේ කටුක යථාර්ථයට මුහුණ දෙන්න උන්ට සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. ස්වාධීන අල්ලස් කොමිසමක්, ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක්, ස්වාධීන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක්, ස්වාධීන අධිකරණයක් කියන දේවල් පිහිටුවමින් ඒවට අවශ්‍ය සම්පත් සහ සහයෝගය ලබා දෙමින් ඒවට ස්වාධීනව තමන්ගේ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නා, ඒ වගේම සහයෝගය දුන්නා.
1: පාස්කු විමර්ශන සහ අධිකරණ කටයුතු වලට රජයේ මැලිහත් වීමක් නොමැති බවත්, එය ස්වාධීනව සිදුවන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා.
3: අල්ලනකොට කෙඳිරි ගන්න එපා කියලා කිව්වේ. මුලින් මේ විපක්ෂයේ සමහර ෆ්‍රන්ට් බෙන්චස් වලිනුත් කිව්වේ, ඇයි කියව කියවින අල්ලන්න අපි ඉන්නවා, අපි ඉන්නවා. දැන් මෙන්න බුදුම්මෝ පලිගන්නෝ. ඒ සලේ සම්බන්ධයෙන් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය ඒ අධිකාරින් නිවැරදිව කළා. ඉදිරියේදී නීති කටයුතු කරනවා. ඒකට අපේ මැදිහත් වීමක් නැහැ. හැබැයි මීට කලින් ඒ මනුස්සයා දවස් 90ක් ඇතුළේ හිටියනේ. ඒතර කවුරුත් කෙඳිරි ගෑවේ නැහැ. රාබුයි බතුයි කනවා කියලා කිව්වේ නැහැ. මරාගෙන මැරෙනවා කියලා කිව්වේ නැහැ. අම්මලා දුවලා තාත්තලා කොහේ හිටියද අපි දැක්කෙත් නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන්ම ඔන්න කට්ටිය රත් වෙන්න ගන්නවා. ඒ සත්‍යග්‍රහයේ හිටපු කට්ටිය දිහා බලන් 10 දෙනෙක් එකතු කරගන්නේ. කෝච්චි ස්ටේෂනේ ගමන් බිමන් යන ඊට වඩා සරයක් ඇවිල්ලා හිටියා. පොලිසිය හිටියා ඊට වඩා. අපි තේරුම් ගන්න ඕන මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරයකට නෙමෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා වේ විමර්ශනයේ කෑ ගහලා කරලා සලේ ගාවින් නවත්ත ගත්තොත් හොඳයි, ඊට වඩා උඩට ගියොත් අන්න මහමොලකරු ඉන්නේ. එහෙමයි මම හිතන්නේ. මමත් විමර්ශනය ගැන මන් දන්නේ නැහැ නේක පොලිසියෙන් කරන්නේ. නෝ මේ කේන්ද්‍රීයකනේ.
1: දිනමින පුවත්පතටයි අවධානය. ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි. අද රන්මලි සෝමසිරි දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමිනුයි මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මැද පෙරදිග යුදමේ තත්ත්ව හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලංකා සතොස වෙළඳ සල් ජාලය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අද දින සිට පහත හෙලීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලොකුලෝණු, සුදුසීනි, පරිප්පු, කව්පි, කඩල, මුංඇට, රටකජු, තිරිඟුපිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අද සිට අඩුවන බවයි සඳහන් වෙන්නේ. පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ ජනතාවට මේ භාණ්ඩ ලබා දීමට රජයේ සිල්ලර අලෙවිසල් ජාලය වන ලංකා සතොස ආයතනය මේ අනුව පියවරගෙන තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පත සටහන් කරනවා රුපියල රැකගන්න මහා බැංකුව ඩොලර් මිලියන 223ක් විකුණයි. මේ සම්බන්ධයෙන් අපි මීට පෙරත් තොරතුරු සටහන් කරා. ඔබට අද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. ඒත් එක්කම රුපියල යලි පිරිහෙයි, ඩොලරය රුපියල් 342ට නගී කියලායි සඳහන් වෙන්නේ. ශාම්නුවන් ගණේවත්තයි මේ සම්බන්ධයෙන් අද වාර්තාව අරගෙන එන්නේ. අමරිකාන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ යලි පිරිහීමට ලක් වූ අතර අමරිකාන් ඩොලර එක විකුණුමගේ රුපියල් 342.78 කියලයි සඳහන් වෙලා තියෙන්නේ. අමරිකාන් ඩොලර එක විකුණුමගේ පෙරේදා රුපියල් 341.04ක් වුණා. එසේම පෙරේදා අමරිකාන් ඩොලර එක ගැනුම්මගේ රුපියල් 331.722ක් වූ අතර එමගේ ඊයේ රුපියල් 332.738ක් දක්වා රුපියල් 1.716කින් පිරිහීමට ලක් වී තිබෙනවා. පසුගිය මහා බැංකු මාධ්‍ය හමුවේදී විනිමය අනුපාත ස්ථාවර කරගත් බව මහා බැංකුව ප්‍රකාශ කළද ඉන් පසුද අමරිකාන් ඩොලරේ සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිනපතාම පාහේ පිරිහෙමින් තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. බුදුදහමට එල්ල වී ඇති අභියෝගවලට සජබෙන් මහසඟ සමුළුවක්. මල්වතු මහා නාහිමියන්ට චමින්ද්‍රාණී කිරියැල්ල කියයි. අද අකිත පෙරේරාස සමන්ති වීරසේකරයි වාර්තා වරගෙන්නේ දිවයිනට සංඝ කතිකාවක් පැවැත්වීමට නිකාය පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ නමුත් එම වෑයම තවමත් සාර්ථක වී නැති බව තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල තොරතුරු සටහන් කර තිබුණා. එහි අයහපත් ප්‍රතිඵලයක් දැන් දැක ගන්නට ලැබෙන බවද මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ සඳහන් කරනවා. ඒ සකස් කිරීම සඳහා මල්වතු මහානිකායේ නිල ආරාමයේදී සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුව බවත් එම නාහිමියෝ සඳහන් කරා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ඒ වගේම සංඝ කතිකාවතක් ගෙනීම සඳහා 2006 වර්ෂයේ සිට තමන් වහන්සේ උත්සාහ කළ බවද උන්වහන්සේ සඳහන් කරනවා. වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් බලයේ සිට නමුත් එම ආණ්ඩු කිසිවක් ඊට සහාය ලබා නොදුන් නිසා සංඝ කතිකාවතක් ගෙනීමේ අදහස අත්හැර දැමූ බවත් දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාල ගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස ඉල්ලීමක් කරන ලැබුවේ ඉන් පසුව බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඉන්ධන නැව් දෙකක් අද සහ හෙට එනවා. තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිත්ති කුමාර මහතා සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. මේ සම්බන්ධයෙන් අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු. අද ශමීර ඇල්ල දිනියයි වාර්තා වරගෙන එන්නේ. ඉන්ධන පටවාගත් නෞකා දෙකක් අද සහ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිති කුමාර මහතා සඳහන් කරනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ටොන් 7000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ටොන් 29000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට අද පැමිණෙනු ඇති බවයි සඳහන් වෙන්නේ. මීට අමතරව ඩීසල් ටොන් 29000ක් රැගත් තවත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට හෙට දිනේදී පැමිණීමට නියමිතව තිබෙනවා කියලත් වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. තවත් බොහොමයක් පුවත් මේ විරාමයේ අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙන රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 30යි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

වෙලාව දෙහයයි විනාඩි 31යි වෙලාව. අපි සූදානම් ඊයේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 9 වෙනිදා අඟහරුවාදා දවස මහජන සම්පත 6213 වන ජයග්‍රහය දිනුම් වරය ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ. ඒ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහි අංක 6 අංක 7 නැවතත් අංක 7 අංක 4 අංක බිංදුව සහ අවසානයටත් අංක 7 විදිහටයි මහජන සම්පත 6213 වන දිනුම් වරේ ජයග්‍රහි අංක සහ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ගොවිසෙත 4455 වන ජයග්‍රහය දිනුම් වරේ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 34 අංක 45 අංක 59 සහ අවසානයේට අංක 66 විදිහට. මෙගා පව 2561 වන ජයග්‍රහී දිනුම් වාරයේ M ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ අංක 21 විදිහටයි සටහන් වෙන්නේ. ඒත් එක්කම ජයග්‍රහී අනිකුත් අංක සටහන් වෙනවා අංක 34 අංක 40 අංක 75 සහ අවසානයේට අංක 76. දන නිධානය 2243 වන ජයග්‍රහය දිනුම් වරයි දවසේදී ක්‍රියාත්මකුනේ. Y ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණා. ජයග්‍රහී අංක 22 අංක 54 අංක 70 සහ අවසානයේට අංක 81 සටහන් වෙන්නේ. දන නිධානය එහෙම වෙනකොට හඳහන 1522 වන ජයග්‍රහය දිනුම් වරයි දවසේදී ක්‍රියාත්මකුනේ. අරගෙන බලන්න ඔබ මෙලෙදී ගත ලොතරැයි පතේ සඳහන් වෙලා තියෙන වාසනාවන්ත ලග්න සංකේතය තුලා ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක 6 අංක 42 අංක 56 සහ අවසානයේට අංක 59 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 788 වන ජයග්‍රහී දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මකුනේ. ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 7 අංක 4 අංක බිංදුව සහ අවසානයටත් අංක 7. NLB ජය 481 වන ජයග්‍රහී දිනුම් වරේ H ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහී අංක 7 අංක 9 අංක 7 සහ අවසානයේට අංක 0යි ජයග්‍රහී අංක බවට පත් වුණේ. සුබ දවසක්. 329 වන ජයග්‍රහී දිනුම් වරේ මීන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතේ. ජයග්‍රහී අංක 16 අංක 18 සහ අවසානයේට අංක 47 වෙනකොට ජයග්‍රහී ප්‍රවර්ධන අංකය. සුබ දවසක්. 329 වන ජයග්‍රහී දිනුම් වරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 7322 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:34.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

වෙලා උදේ 6යි විනාඩි 46 වෙනකොට ලක්කන්ද මෝර්නින් න්ියුස් අලුත් සමගින් අපි අවධානය යොමු කරමු. දින මිනපුවත් පතර අද සටහන් කළා තිනා තලවතු ගොඩ ගින්නෙන් මරණ 3යි. අවන්හලේ ගිනි ආරක්ෂණ පද්ධතියක් නැහැ. හිමිකරුට එරෙහිව නීතිමය පියවර කියලායි අද දින මිනපුවත් පතේ සටහන. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනා ඡායාරූපත් සමගින් අපි අවධානය යොමු කරමු ඩේලි න්ියුස් පුවත්පතට. Three killed in Talavatugoda restaurant gas leak fire. For the moon detail, three persons who were admitted to the hospital following a fire that erupted at a restaurant in Talavatugoda succumbed to injuries on begin admission to the hospital yesterday morning. Police suspect a gas leak may have caused the fire. අද මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පත තොරතුරු සටහන් කරන වැඩිදුර තොරතුරු විදිහට ගයන් කුමාර් වීරසිංහ සහ බිමල් ජයසිංහයි වාර්තාව ගෙනෙන්නේ. තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ අවන්හලක ඊයේ පෙරවරුවේදී සිදු වූ ගිනෙන් තිදෙනෙකු මියෑම සම්බන්ධයෙන් අවන්හල් හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නුගේගොඩ කොට්ටාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පතේ සටහන. ඇතුල් පිටවලත් මේ සම්බන්ධයෙන් තව විස්තර සටහන් කරලා තිනවා. මේ මවන්හල තුල අවම ගිනි ආරක්ෂක පද්ධතියක් තිබේ නැති බවත් හදිස්සියකට පිටවීමට අවන්හල පිටුපස දොරක් පවා තිබේ නැති බවයි ඔහු සඳහන් කළේ. මේ තත්ත්වයේ මත ගිනට හසු වී අවන්හල තුල සිර වී සිටි අය බේරා ගැනීමට පසුපස බිත්තිය කඩා දැමීමට පවා සිදු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළා. මියගොස් ඇත්තේ එසේ බේරාගත් තිදෙනෙක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියේදී බවයි ඔහු සඳහන් කළේ. මෙම අවන්හල ඉදිරිපසින් හැරුණුකොට පිටුපසින් වාතය ගමන් කිරීමට කවුළු පවා තිබී නැහැ. ගින්න හටගෙන ඇත්තේ අවන්හලේ මැද කොටසේ කියලායි සඳහන් වෙන්නේ. එෙහිදී අවන්හල ඉදිරිපස සිටි පිරිස් ඉවත්ව ඇතත් ආහාර පිසිමින් ඇතුළත සිටි සේවකයන් කිහිප දෙනෙක් ගින්නට මැදි වී සිට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලාද මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පත වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙනවා තොරතුරු. එකම අලියාගේ පහර දීමෙන් අත්තන කඩවල දෙදෙනෙක් මරුට එක් අයෙක් රෝහලේ. අද නිශ්ශංක වෙලගෙදරයි මේ සම්බන්ධයෙන් වාර්තාව දිවයිනට අරගෙන ඇවිල්ලා තියෙන. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. අත්තන කඩවල යාය 29:30 යන ගම්මානයේ ඊයේ උදේ සැරිසැරූ වන අලියෙකු කාන්තාවකට පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී ඇති අතර කාන්තාව සහ එක් පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි දියබිදුම පොලිසිය සඳහන් කරන්නේ. ඊයේ පෙරවරු 9ට පමණ යාය 29 ගම්මානයේ පුද්ගලයෙකුට වන අලියා පහර දී නැවත දඹුලු කැලෑව දෙසට ගමන් කර ඇති අතර ඒ එන අතරතුරදී යාය 30 ගම්මානයේ කාන්තාවකට පහර දී තිබෙනවා. වන අලියාගේ පහර දීමෙන් බලපතල තුවාල ලැබූ අනුලාපති නැමැති අය පොළොන්නරුව රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. කාන්තාවට පහර දී නැවත ඉදිරියට ගමන් කළ අලියා බකමූණ දේබෙදුම ප්‍රධාන මාර්ගයේ ගමන් කළ 62වලදී සෙනවිරත්න නැමැත්තාට පහර දී මරා දමා ඇතැයි දියබෙදුම පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ දිවයින පුවත්පතේ. ජීවත් වෙන්න බැරිම තැන කජු අහුලන්න ගිය දෙදරු පියා වෙඩිකා මරුට. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කළා තිනා වනාන්තරවිල්ලෝ කල්ලඩිය ප්‍රදේශයේ ඉඩමක කජු අහුලා ගැනීම සඳහා තමයි මේ පියා ගිහින් තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අද ඔහුගේ ඡායාරූපත් සමගින් මේ පුවත සටහන් වෙලා තියෙන අනවසරේ නැතුළු පිරිසකට ඉඩමේ මුරකරුවන් විසින් වෙඩි තැබීම නිසා එක් අයෙකු මියගොස් ඇති බව තමයි වනාතවිල්ලෝ පොලිසිය සඳහන් කරන්නේ. ඊ අලුයම මෙම සිද්ධිය සිදු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වනාතවිල්ලෝ සේරක්කුලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදීප් සුසන්ත නැමැති වයස අවුරුදු 36ක දෙදරු පියෙක් කියලා තමයි අද සටහන් කළ තියෙන. ඔහු කලපු දීවර රැකියාවේ නිරත වන්නේ කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පතේ ඇතුළු පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. දිට්වා වනාන්තර 134ක් වනසලා. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්න. ඇතුළු පිටුවල දීර්ඝ විස්තරයක් සටහන් කරමින් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවල තොරතුරු වලට. නිමල කොළිතුවක් කොයි අද වාර්තා වරගෙන ඉන්නේ. දිට්වා වනාන්තර 134ක් සහ ගංගා ද්‍රෝණි 7ක් වනසලා. ශ්‍රී ලංකාවට විනාශකාරී බලපෑම් ඇති කළ දිට්වා සුලෙක් වුණාටු හේතුවෙන් මධ්‍යම කඳුකරයේ සංවේදී ස්වභාවය වනාන්තර ප්‍රදේශවලින් 100%ට
34ක් විනාශ කර ඇති අතර ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධතිවලට දැඩි ලෙස බලපා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍යනාලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. මෙම තත්ත්වය සමනය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලටගෙන ඉහළ ජලපෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වෙන්වූ අධිකාරියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. දිත්වස් සොලිකුණාටෝ සමග ඇති වූ නායෑම් සහ තද සොලන් හේතුවෙන් එම කලාපවල පාංශු ඛාදනයේ සහ ස්වභාවික ජල මෝරාශු සිරියාමේ බරපතල අවදානමක් පවතින බව හඳුනා ගන්න ලැබ තිබෙනවා කියලා සඳහන් වෙනවා. දශක ගණනාවක අක්‍රමවත් ඉඩම් භාවිතය හේතුවෙන් උග්‍ර වී ඇති එම තත්ත්වය සමනය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වෙන්වූ අධිකාරියක් ස්ථාපිත කිරීමටයි යෝජනා වී තිබෙන්නේ කියලාද ලංකාදීප පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. විශ්‍රාමික යුද සෙබලකු අතුරුදන් කිරීමේ සිද්ධියකට වසර 8කට පසු අයෙක් දැලේ. අද චමින්ද සිල්වායි මේ සම්බන්ධයෙන් තොරතුරු දිවයින පුවත්පත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. 2018 වසරේදී පණිවිඩයේ කිරිඳිවැල් ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙට්ටඹුව රන්පොකුණගම් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු පෑන් ගිනි අවියක් සහ උණ්ඩ සමග පෙරේදා මනුෂ්‍ය ඝාතනයක් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. විශ්‍රාමික යුද හමුදා සෙබලා 2018 වර්ෂයේ සැප්තැම්බර් මාස 9 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරි මහතාට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශන වලින් පසුව සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු සටහන් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සෝදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙන රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක.

0: ලස්සන්ටට වග කියන රේඩියෝ
1: ලකන මෝනින් නිවුස් වලට අහගෙන වෙලාව 2:52.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
3: Morning News Alert.
1: ඔබනවතත් ලක්කන Morning News Alert සමගින් අපි සෝදානම් විදෙස් පුවත් පිළිබඳව අවධානය යොමු කරන්න.
3: Around the world.
1: අදත් විදේශ පුවත් පිළිබඳව තොරතුරු අපිත් සමග සාකච්ඡා කරන්න අපිත් සමග සම්බන්ධ වෙනවා විදේශ පුවත් විශ්ලේෂක ලකන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්දන මාරසිංහ. ආයුබෝවන්.
4: ආයුබෝවන් මේකලා.
1: චන්දන මහත්මිය, දැන් අද සඳහන් කළ දෙන පුවත්පත් ගණනාවක් ඇමරිකානු හමුදා හෙලිකොප්ටරයක් හෝමුස් මොහොදු තීරයේදී කඩා වැටේ, නියමෝ බේරෙයි කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරලා දෙන්නේ. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කතා
4: කරන්නේ? ඔයතර මේක සඳහන් වෙන්නේ ප්‍රහාරයක් කියලා. ඇමරිකා චෝදනා කරන ඉරානයේ ලකන ප්‍රහාරයක් කියලා කියව විදිහටම නියම දෙන්නා බේරගෙන තිබෙනවා. ඒ පැය දෙකක විතර මෙහෙයුමක් ඇමරිකාවේ මොහොදු ඩ්‍රෝන යානකේ තමයි උන් බේරගෙන තියෙන්නේ. ඇමරිකාවේ චෝදනාව ඉරානෙ මේ ප්‍රහාර එල්ල කළා කියලා. හැබැයි ඉරානයේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ නිසාම මේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වනවා කියලා ජනාධිපති ට්‍රම්ප් කිව්වා. ජනාධිපති කියනවා අපි කතා කරනවා, හැබැයි ඒත් එක්කම ප්‍රතිචාරයක් දක්වනවා කියලා. ඒ කියන්නේ සාමය පිළිබඳ කතා කරනවා. හැබැයි මේ වගේ දේවල් සිද්ධ වුණොත් ඊට අදාළ ප්‍රතිචාර දක්වනවා කියලා ඔහු කියන්නේ. ඒක කියලා ඉවරලා ඉරානයේ ආරක්ෂක සහ රේඩාර් පද්ධති වලට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. අපි ගත්තොත් එහෙම ඉරානයේ බණ්ඩා අබ්බාස් සුරික් සහ ජස්ක කියන ප්‍රදේශවලට තමයි මේ ප්‍රහාර එල්ලලා තියෙන්නේ. මේකින් සිද්ධ වෙච්ච හානි පිළිබඳව නිශ්චිතම තොරතුරු තාම ලැබිලා නැහැ. කොහොම වෙතත් ඉරානය ඊට පස්සේ කිව්වා ඔබට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් අපේ කලාපෙන් පිටව යා යුතුයි කියලා. එනම ඇමරිකාවට ලබා දුන්න පණිවිඩයක්. ඇමරිකාව කියන්නේ අපිට තර්ජන එල්ලෙනවා නම් අපි අනිවාර්යෙන් ප්‍රතිචාර දක්වනවා කියලා. කොහොම වෙතත් දැන් මේ මැද පෙරදුව අර්බුදය තවමත් යම් යම් ආකාරයකින් තියෙනවා, ඉවර වෙලා නැහැ. දැන් ඇමරිකාව සහ ඉරානයේ යන රටවල් දෙකටම යුද්ධය නතර කරන්න අවශ්‍ය වුණත් දැන් අවශ්‍යතාව මත වෙන බොහොම මොකද ප්‍රශ්න ඇති වෙන්නේ අනිත් රටවලට පමණක් නෙමෙයි, ඔවුන්ටත් ගැටලු මත වෙනවා. අවශ්‍ය වුණත් මේ අභිමානය නැත්නම් ජයග්‍රහණය පිළිබඳ සාධකය තියෙන නිසාම තවමත් දෙපැත්තේ හිර වෙලා ඉන්නවා. ඔවුන් එකිනෙකා ප්‍රකාශ කරන්නේ අපි ජයග්‍රහණය කළා, අපි ජයග්‍රහණය කළා කියලා. නමුත් ඒ ජයග්‍රහණ තහවුරු කර ගැනීම සඳහා තියෙන ඉඩකඩ පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මැද පෙරදිග තෙල් නිෂ්පාදනයේ බැරල් මිලියන 11කින් අඩු වෙලා තියෙනවා. දර්බේ නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේම එතනින් එහාට අනිකුත් ප්‍රශ්න මතුවෙනවා කියන එක. විශේෂයෙන් මේ හෝමස් විවෘත නොකිරීමත් මීට එක්තරා සාධකයක් වෙලා තියෙනවා. දැන් පහුගිය අවුරුද්දට සාපේක්ෂව ඉල්ලුමත් යම් ආකාරයකින් අඩු වෙලා තියෙනවා. මොකද මිල ඉහළ යාම වගේ කාරණා පදනම් වෙලා තියෙන නිසා. දැන් ප්‍රශ්න තියෙන්නේ ඇමරිකාව සහ ඉස්රායලය අනුමාන කළා ඉරානයේ පාලන තන්ත්‍රය යම් ආකාරයකින් විදහැලිය හැකි කෙටි කාලෙකින් කියලා. නමුත් ඔවුන් අනුමාන කළාට වඩා මේ පාලන තන්ත්‍රය ඉතාම ශක්තිමත් සහ තවදුරටත් පවතිනවා. ඒ නිසාම ඔය අපි කලින් කියපු අභිමානය සහ ජයග්‍රහණය උදම් වැනීම කියන මේ කියන කාරණා පදනම් කරගෙන තවදුරටත් මේ යම් ආකාරයකින් එහෙන් මෙහෙන් ගැටුම් ඇති වෙනවා. නතර කරන්න කිව්වත් ආපහු පටන් ගන්න කුමන හේතුවක් මත හෝ කොහොම වෙතත් තවමත් ලෝකයේ මේ නිසාම එල්ල වෙන්නේ බරපතල බලපෑමක්. ඒ නිසාම හැමදෙනාගේම අවධානය දැන් ආරක්ෂක මණ්ඩලය ජග සංවිධානය පවා විශේෂ නියෝජිතෙක් ආපහු යොමු කළා මේ සාමය ඇති කිරීම සඳහා සාකච්ඡා කිරීමට. අපි ප්‍රාර්ථනය තින් සාකච්ඡා සාර්ථක වේවා කියන එක තමයි.
1: එහෙම තමයි. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙන බෙහෙවින්ම ස්තුතියි ඔබට. අද අපිත් සමග විදිස්පත් විශේෂණයේ සම්බන්ධ වුණාට අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය ජයගනී. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් ජයග්‍රාහී ලෙස තොරතුරු සටහන් කළා තිනා. වසර 23කට පසු කොදෙව් දූපතෙහිදී ශ්‍රී ලංකාවට එක් දින තරගාවලි ජයක්. අද මේ සම්බන්ධයෙන් ඡායාරූපත් සමගින් දිවයින පුවත්පත් තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරුවට. සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත් වූ අවසන් සහ තුන්වැනි එක් දින තරගයේද වර්ෂාව නිසා අතහැර දැමීමට බටහිර ඉන්දියා කොදෙව් සබීනා පාක් ක්‍රීඩාංගණයේදී සිදු වුණා. ඒ අනුව ක්‍රීඩාංගණයට ඇදහැළු අධික වර්ෂාව නිසා එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකි වුණා. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගත් අතර ඉතිරි තරග දෙකම වර්ෂාවට සේදී ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව බටහිර ඉන්දිය කොදේ දූපත්වලදී වසර 23කට පසුව එක් දින තරඟාවලියක් ජයග්‍රහණය කළේ යලිත් ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉහළ දමමින් කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ ක්‍රීඩා පුවත් විදිහට. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අසීරු අභියෝගයක් අභියස දමින්ද විජේසූරියයි වාර්තාව අරගෙන එන්නේ ජුනි 12 වෙනිදා අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ තමත් සුවිශේෂී දිනයක්. ලෝක කුසලාන තරඟාවලි දෙකක් එකම දිනේ ආරම්භ වීම ඊට හේතුවයි. මෙක්සිකෝවේ මෙක්සිකෝ නුවරදී පාපන්දු ලෝක කුසලාන තරඟාවලි ආරම්භ වන දිනේදීම එංගලන්තයේ බර්මිංහැම් නුවරදී විසයිවිස කාන්තා ලෝක කුසලාන තරඟාවලියත් ආරම්භ වෙනවා. ඒත් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට වඩා පැය එකහමාරක් කලින් කාන්තා ලෝක කුසලාන තරඟය ආරම්භ වීමට නියමිතයි කියලා තමයි අද තොරතුරු සටහන් කළ තිනේ ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට. අංජනගේ කාටුනේ දිනමින පුවත්පතේ සත්‍යග්‍රහයට ආවේ බොහොම ටික දිනයි බං. පපුවේ තෙතමනයක් නැතුව ඇති ස කියලා තමයි අද සඳහන් කළ තිනේ දිනමින පුවත්පතේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද මෙහෙමයි කියන්නේ. සරණ ඇතුළට ගියාලු රඹුටම් වෙලෙන්දන්ට සතුටු ඇති කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙනවා පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. අපි අද අවධානය යොමු කරමු දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ සඳහන් වෙන්නේ මෙහෙම. තෙල් සහනාධාරය ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරගන්න දීවරයෝ ආපහු කොළඹට එනවලු. අර ඇප් එක ගැනත් අහයිද දන්නේ කියලා තමයි සඳහන් ප්‍රශ්නාර්ථකෙත් එක සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන්. අවලක්කන මෝර්නින් නිවුස් අරට නිමා කරන්නයි සෝදානම් වෙන්නේ. ශ්‍රී සමයන් කාටුනින් බලේ ඉන්නකොට කළ වැරදි හතරකට සරණ ගුණවර්ධන වැරදිකරු වෙලා සිරගත කළාලු. ඉතින් කාගේ සරණද කියලා තමයි අද සඳහන් වෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
5: අකුරු අතර පුවත් සොයන පත්තරේ
6: සහයෝගීතා අනුග්‍රහය
7: කොටුද.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
3: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: අද ජූනි 10.
1: හරි.
0: ජූනි 10 කියලා කිව්වම දැන් මොනවද පහුගිය පැය කීපේ විස්තර කියලා හොයලා බලනකොට අමරිකාවේ හෙලිකොප්ටර් එකකට ඉරානයෙන් ගැහුවා.
1: ඔව්.
0: මේ පහුගිය පැය කීපේ.
1: හරි.
0: ඒ නිසා ඇමරිකාව ආයි යුදමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරා. ඒ කියන්නේ දැන් ඔබ ඊයරෑ නිදාගෙන නැගිටිනකොට අද උදේ වෙනකොට මේ වෙලා තියෙන දේවල්.
1: ලෝකේ රටේ නේද?
0: ඇත්තටම ඔබ අපි නිින්දට ගියේ අද උදේ වැඩට යන්නේ කීයටද? අද ඔෆිස් එකේ වැඩ ටික කොහොමද ඉවර කරන්නේ?
1: හරි. බස් එක මිස් වෙයිද දන්නේ නැහැ. කලින් යන්න ඕන.
0: ඔව් අද ළමයි පන්ති දාලා ඊට පස්සේ හවසට ගෙදර වැඩ ටිකත් කළා. ආයි ළමයි පන්ති වලින් අරන් ඇවිල්ලා. අද දවසේ ආගේ තිබුණා දෛනික මෙව්ව ටික.
1: ඔව්.
0: එතකොට ඔය අතරේ ලෝකේ තමයි අර වගේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ.
1: අහහ.
0: ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දැන් අද දවස ගැන කියනකොට මේ පත්‍රවල සිරස්තල වලත් විවිධාකාර ප්‍රවෘත්ති තිබුණා. එතකොට මේ දවස්වල විශේෂයෙන්ම ඔය අනතුරු කියන ඒවා ඔය ගිනි අනතුරු නේද සෑහෙන ප්‍රමාණයක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
1: ඇයිත් අපිට ඒ වගේ නිවුස් අහන්න හම්බුණා නේද?
0: ඉතාම ආසන්න මේ තලවතුගොඩ සිදුවීම තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා ඉතින්ද?
1: ඔව්.
0: එයට හදිසි තොරටුවක් නොතිබීම කියලා එතන මම දැක්ක යම් කෙනෙක් සඳහන්
1: කරනවා.
0: ඔය ගෑස් එකක් එහෙම අපි හැමදාම මේ උදේ පාන්දර කතා කරලා තියෙන ඔයගේ දේවල්. උදේම නැගිටලා ඔය ගෑස් එක ඔන් කරන්න කලින් අර ජනේලයක් දොරක් හරි අරින්න කියන එක. ගෑස් කාන්දුවක් වගේයක් තිබුණොත් වෙන්න පුළුවන් විනාශය වළක්ව ගන්න පුළුවන්. ඊට පස්සේ අනෙකුත් දේවල් සම්බන්ධ අතිශයම විදුලි නේද පරිපත හා සම්බන්ධ වෙන දේවල් සම්බන්ධ.
1: අනිවාර්යයෙන්.
0: ඒ වගේ දේවලුත් මොකද මේ පහුගිය දවස් කීපේදී මාර්ග අනතුරු මේ වගේ ගිනි සම්බන්ධ අනතුරු දියේ ගිලීම් මේ වගේ අවස්ථා ගණනාවක සිද්ධි කීපයක් වාර්තා වෙනවා. ටිකක් වැඩි ප්‍රවණතාවයක් හැම පුවත්පතකම වගේ ගොඩාක් වෙලාවට මේ වගේ ප්‍රවෘත්ති දකින්න ලැබුණා. ඒ කියන්නේ අපේ නොසලකිල්ල මත
1: සිද්ධ වෙන දේවල්.
0: ඒ නිසා අද දවසෙත් ඔයාගේ මේ අවධානය තියාගන්න. පුංචිවත් එහෙම වරදක් වෙන්න තියන්න එපා.
1: පාරතොටේ යනකොට ගෙදර ඉන්නකොට නේද ඔබ වැඩ කරන තැන වෙන්න පුළුවන්. ඔය කොයි තැනක කොහොම හිටියත් පරිස්සම අංක එකට තියාගෙන අද දවසේ වැඩ ටික පටන් ගන්න.
0: එහෙමනම් අද දවසේ අපි ටේක් කෙයා වැඩසටහන පැවැත්වෙන්නේ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. ඒ පිළිබඳවත් අපි තොරතුරු කියන සූදානම් අද දවස පුරා.
1: ඉතින් ඔබට අපි ආරාධනා කරන උදේ 10 වෙනකන් FM 93.5 FM 93.7 දිගටම ලකන වෝනින් ඩ්‍රයිවර් එකත් එක්ක ඉන්න කියලා.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත

0: හතයි විනාඩි 18යි දැන්.
1: එක රාජකුමාරයෙක් හිටියා. එයා කවදාවත් දූවිල්ලක්වත් දැකලා නැති.
0: හරි.
1: කොණු ගොඩක් දැකලා නැති. ඒ කියන්නේ සර්ලෝම් කියනවා සැපට හැදිච්ච කොල්ලෙක් නේ. හරි.
0: රාජකුමාරයෙක්.
1: රාජකුමාරයෙක්. අව්වටවත් ගිහිල්ලා නැහැ. වැස්සකට තෙමිලා නැහැ. හරි. සෙල්ලම් කරලා පොඩි කාලේ වැටිලා
0: නැහැ.
1: හහ. අතපයි කැලලක්වත් නැහැ.
0: සැපට හැදිච්ච රාජකුමාරයෙක්.
1: රාජකුමාරයෙක්. දවසක් මෙයාට හිතෙනවා තමන්ගේ ජනතාවගේ ජීවන තත්ත්වය කොහොමද කියලා බලන්න ගමේ පොඩි රවුමක් දාලා. ඉතින් දැන් මේ රාජකුමාරයා යනවා. රාජකුමාරයා කියලා කිව්වම එයා හැඳ පැනඳගෙන යන්නේ ඒ විදිහට තමයි. මෙයා වෙස් වලාගෙන යන්නේ නැහැ, සාමාන්‍ය විදිහට යනවා. ඉතින්
0: හරි.
1: ඉතින් ගමේ මිනිස්සු hina වෙනවා, කතා කරනවා, සැලුට් ගහනවා.
0: හරි.
1: සමහරු කානුවට බහිනවා මෙයා ඉස්සරහට එනකොට. අර එහෙම තියෙනවනේ. ඉතින්
0: ඕකේ රාජකුමාරයෙක්නේ දෙයියනේ. ඔව්.
1: සමහරු සෙල්ෆි ගහන්න එනවා. අද කාලේ වගේ
0: නේද?
1: සමහරු ඔටෝග්‍රාෆ් අරගෙන එනවා. ඒ වගේ ගොඩාක් දේවල් වෙන්නදී ඒ කාලේ මොනවා හරි තියෙන්නේ නැති.
0: ඔව්.
1: ඉතින් සෑහෙන ආකර්ෂණයක්. ඉතින් මිනිස්සු යන වාහන මොනවාද කරත්තා නම් මනම් අශ්ව කරත්ත නවත්තලා බලන් ඉන්නවා. ගෑනු ළමයි පුතුම මේ බුවකින් බලන් ඉන්නවා. ඉතින් ඔහොම ඔම සමහර ගෑනු ළමයින්ගේ අම්මලා තමන්ගේ ලස්සන දුව විසරහට අරගෙන එනවා. එකම වැඩයි එදා දවසේ ගමේ. කොහොමරි මෙයා මෙහෙම මෙහෙම ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා මෙයා ආව පරණ පිටිමෝලක් ළඟට. ගමේ තිබ්බ. එතන ඔය දූවිලිත් එක්ක කරස් කිරිස් ගාලා හඬ එක්ක කැරකෙන ගල් රෝදයක වටේට ලීයක් බැඳලා එතන ඇවිදින කෙට්ටු බූරුවෙක් හිටියා. කෙට්ටු යා කෙසඟයි.
0: අර
1: මෙයා කෙට්ටුයි කියලා කියන්නේ මෙයා හරි දුක්ඛින්දින බූරුවෙක්.
0: ඔව් ඉතින් අර
1: කෑම බීමක් නැහැ බූරුවෙක්ගෙන් වගේ වැඩ ගන්න. හරි. මෙයාගේ බෙල්ල එල්ලලා තියෙන පොඩි සීනුවක්. එතකොට ඌ වටේට කැරකෙන වාරයක් කියන්නේ යන ඇවිදින ඇවිදින හැම වෙලෙම මේ සීනුව ටිලින් ටිලින් ගාලා හත් දෙනවා. ඉතින් රාජකුමාරයා ටිකක් කලා බලන් හිටියා. ඉතින් මෙයා එක පාරට මෙතන හිටපු මේ හිටියා තන වැඩ කරන කෙනෙක්. අපි තුම අයිතිකාරය කිය. මෙයා හුව මේ එක පාරට නිකන් විශේෂ අවධානයක් දීලා එයා යමක් හොයාගත්තා වගේ හැඟීමක් එන විදිහට මේ අයි
0: ඔව්
1: මේ මේ මේ බූරුවගේ බෙල්ලට සීනුවක් දාලා තියෙන්නේ. ඉතින් මේ මෝලේ අයිතිකාරයා කුමාරයාගේ තත්ත්වය දැකලා හිනාවකුත් යන්න ආවා. ඉතින් ඒ තරම් අවබෝධයක් නැද්ද කියලා හිතුණා.
0: ඔව්. හිනා වෙන්නත් බෑ මේක රාජකුමාරයෙක්.
1: රාජකුමාරයෙක්. උත්තරයක් දුන්නා කුමරුනි. ඌ ඇවිදින එක නවත්තලාද කියලා දැනගන්නේ මම එහෙම. ඒකට තමයි ඒක ගැට ගහලා තියෙන්නේ. සීනුවේ සද්දේ නැත්තම් අපි දන්නවා ඌ නැවතිලා ඉන්නේ කියලා. රාජකුමාරයා එතකොට පොඩි හිනාවක් යාගේ මූණට ආවා. ගාලා වගේ එකක්.
0: ඕකේ.
1: තමන් ගොඩක් බුද්ධිමත් කියලා පෙන්වන විදිහේ අමුතු මූණක් හදාගෙන කියනවා. හැබැයි හැබැයි හැබැයි අයිය මෙහෙමයි.
0: ඔව්.
1: බූරුව එකතන නවත්තගෙන ඔළුව විතරක් මෙහෙම මෙහෙම දෙපැත්තට වැනුවොත්.
0: අහහ.
1: ඔළුව දෙපැත්තට වන්නලා මෙහෙම පෙන්නවා.
0: ඔව්
1: ඔව්. එතකොට සීනෝ වදිනවනේ. අහහ. එතකොට සීනෝ වදිනවා. එතකොට මෝල්ලිම ටිකක් කියලා එයා දිහා බලාගෙන ඉඳලා කියනවා. මේ එහෙම වෙන්න පුළුවන් කුමරුනි.
0: ඔව්.
1: හැබැයි මම මේ මෝල පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් ඔය රාජකුමාරයා වගේ හිතන බූරුවෙක් හම්බෙලා නැහැ.
0: ඕකේ.
1: මේ බූරුවට එච්චර හිතන්න බෑ.
0: ආහහා.
1: හරි.
0: ඒකනේ.
1: ඒ නිසා මේ කුමරුනි මං එච්චර ලොකු දේවල් හිතන්නේ
0: නැහැ.
1: මම සරල විදියට හිතලා මේ වැඩේ කරගෙන යන්න.
0: රයිට්.
1: ඔබ කියන එක හිතුවොත් මට මේ බූරුවගේ මේ වැඩේ ගන්න
0: වෙන්නේ.
1: ඒ හින්දා මේ කුමරුණී
0: බූරුවෙක් නැතුව කියලා කියන්න බෑනේ රාජකුමාරයානේ.
1: නොකිය කිව්වා හැබැයි. සමහර දේවල් ගැන එක්ස්ට්‍රීම් හිතන්න ගියාම මිනිසුන් එහෙම වෙනවා. සමහර අය උගත්යයි දැන දැන දැන් මොකද කියන්නේ දැනමුතුකම්
0: තියෙනවා යයි ප්‍රදර්ශනය කිරීමට ගොස් බූරුවන් වෙන අවස්ථාද නැතුවම නොවේ.
1: හඟවන්න යනවා. කියන්නේ සමහරු ඉන්නවා අපිට හම් වෙනවා.
0: ඔව්.
1: මම පොරක් වගේ එකක් හංගවන්න. සමහර අපි කියන්නේ මේ සරල කරලා කිව්වොත් මේක මෝඩ ගොම් ප්‍රශ්න අහන.
0: හරි.
1: අපි කියන්නේ මේ ගොම් ප්‍රශ්න අහන්න එපා. එහෙම කියනවනේ භාවිතයේ තියෙන වචනේ මම මේක හරි වැරදි මේම කියන එක රේඩියෝ එක.
0: ඔව්.
1: එහෙම තියෙනවා සමහර.
0: ඔය
1: අපේ මිත්‍රෝ එහෙම ඉනවා සමහරලාට ප්‍රශ්න ඇවිල්ලා අහනවා අරක කොහොමද මේක කොහොමද එක මෙහෙම වෙන්න බෑ. තර්ක කරනවා මේ කෙස් පැලෙන තර්ක.
0: මහ මෝඩ ප්‍රශ්න වලට.
1: ඔව් තමන් පොරයයි. නේද?
0: සිතා
1: සිතා එයා හංගවන්න. නමුත් අවසානයේ ඒ බූරුවෙක් යයි හැංගෙනවා අපිට.
0: අහහ.
1: අන් මෙන්න මේ කතාවෙත් එහෙම එකක් තියෙනවා.
0: තියෙනවා.
1: ගොඩාක් හිතන්න බෑ සමහර දේවල් නේද?
0: බූරුව වෙනවා අපි.
1: 7යි විනාඩි 23යි වෙලාව. අපි ක්‍රිමිරාජ් ගැන මතක් කරන ඔයාට මේක ඇවිල්ලා ගෙදර තියෙන ඔයාට තියෙන ඖෂධ අතරේ තියෙන සරල විසඳුමක්. හැබැයි අවුරුදු 70කට එහා ගිය විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා.
0: ඒ විශ්වාසය නිසාම තමයි ඔබ දන්නවා ISO GMP තත්ත්ව සහතිකයෙන් පවා මේ ක්‍රිමිරාජ් ගුණාත්මක ආයුර්වේද ඖෂධ පිදුම් ලබන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා ක්‍රිමිරාජ් පේයාව ගැන, gedaradi sem pratishava, ඒ වගේම උණ කැස්ස සෙම, මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රිමිරාජ් පේයාව පාවිච්චි කරන්න, සහ වැල්මි පැණිය. හදිස්සිය කැස්සක් හතියක් ආවට පස්සේ බෙහෙත් හොය හොය ඉන්න බෑනේ. ඒ නිසා ගෙදරම තියෙන්න ඕන එකක් තමයි වැල්මි පැණිය කියලා කියන්නේ. ඉතින් ක්‍රිමිරාජ නිවහනින් තමයි ඔබට මේ නිෂ්පාදන, මේ ඖෂධ හැම දෙයක්ම ලැබෙන්නේ. වැඩි විස්තර දැනගන්න පුළුවන් 011 1 2 753 889, 011 1 2 753 889.
1: විජය නිෂ්පාදන කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.
0: ඉතින් ඔබේ කැම වේලත් අද දවසේ රසවත් කරගන්න නියම කුළුබඩු ටික විජය කියන නමින්ම එකතු කරගන්න.
1: සමාරුන්න මෙන්න මෙහෙම හිතෙනවා.
0: මොකද්ද?
1: ඇයි ඕගොල්ලෝ හැමදාම විජය නිෂ්පාදන ගැන කියන්නේ? ඕගොල්ලන් ස්පොන්සර් කරන හින්දා. ඔව්නේ.
0: ඔව්.
1: ඒක හරිනේ.
0: ඔව්.
1: හැබැයි අපි හැම වෙලෙම ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ තව තව නිෂ්පාදනත් එක්ක සංසන්දනය කරලා බලන්න.
0: ආහහා.
1: නේද?
0: ඒකද හොඳ, මේකද හොඳ.
1: ඔව්, තරංකාරී තව තියෙනවනේ කුළුබඩු නිෂ්පාදන.
0: ඒවත්
1: එක සංසන්දනය කරලා බලන්න. එක දවසකට බලන්න ඒ කඩේ තියෙන ඕගොල්ලෝ කැමති එකක් ගෙනල්. ඊළඟ දවසේ ට්‍රයි කරලා බලන්න අපි කියන, අපි මේ දැන් මේ හැමදාම මතක් කරන විජේ ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එක මොකක්ද කියලා. අවසානයේ ඔබේ බුද්ධියට අනුව තීරණය කරන්න පුළුවන්
0: මොකද්ද හොඳම නිෂ්පාදනය කියලා.
1: ඔව්, වඩාත් රස, නේද? වඩාත් ස්වභාවික රස එකතු කරන කුළුබඩු නිෂ්පාදනය මොකක්ද කියලා. අන්න එතනදී ඔයාට අපි කියන එකට එකඟ වෙන්න වෙයි.

හතයි විනාඩි 32යි වෙලාව හරිම වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල ප්‍රතිඵල ටික මතක් කරන්න. අපි හැමදාමත් කියපු ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පතයි මුලින්ම මතක් කරන්නේ 6213 වෙනි දිනුම් වාරියේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජය අංක අංක 6 අංක 7 නැවතත් අංක 7 අංක 4 බිංදුව සහ අංක 7 ගොවිසෙත X අක්ෂරයත් එක්ක අංක 34 අංක 45 අංක 59 සහ අංක 66 මෙගා පවර් M අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ වුණේ අංක 21 ජය අංක අංක 34 අංක 40 අංක 75 සහ අංක 76 දර නිදානයේ Y අක්ෂරයත් එක්ක අංක 22 අංක 54 අංක 70 සහ අංක 81 හඳහන තුලා ලග්නයත් එක්ක අංක 6 අංක 42 අංක 56 සහ අංක 59 අද සම්පත A අක්ෂරයත් එක්ක අංක 7 අංක 4 බිංදුව සහ අංක 7 NLB ජය H අක්ෂරයයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ ජය අංක අංක 7 අංක 9 අංක 7 සහ බිංදුව සුබ දවසක් මීන ලග්නයත් එක්ක අංක 16 අංක 18 සහ අංක 47 ඔබට වාසනාව උදා කරනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට මතක් කිරීම කරන් ඉතින් වැඩි වැඩියෙන් අද දවසෙත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට මතක ඇතුව මහජන සම්පතක් ගන්න මොකද මේ අවුරුද්දේ මේ වෙද්දි 9 වෙනි සුපිරි ත්‍යාගලාභියත් මහජන සම්පත ටිකට් එකෙන් හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා 2,34,00,000 අධික මුදලක් ආඩි අම්බලම් ප්‍රදේශයට ලබා දීලා තියෙන්නේ ඉතින් සුපුරුදු විදිහට 2,00,000 සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාගත් එක්ක තවත් ත්‍යාගී රසක් ඔබට දිනා ගන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පතින්

0: හතයි විනාඩි 38යි දැන් වෙලාව.
1: හා.
0: ඇයි?
1: මේ. වදන්නාද සංචාරක කර්මාන්තය ඉස්සරහට අපි පොගේ කාලේ කතා කරා ලංකාවේ සංචාර කර්මාන්තයේ මරු නියමයි.
0: අහා මාර තැනක තියෙන්නේ.
1: මාරයි. ඔව්. එල්ල කියලා.
0: එල්ල කිරි.
1: එහෙම කියලා අපි කතා කරා.
0: හරි.
1: දැන් බලන්න ඔය ඉරාන යුද්ධය ඇවිලීමත් එක්ක සංචාරක ව්‍යාපාරයටත් ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා.
0: කන කොකා හඬලද?
1: කන කොකා කෙසේ වෙතත් මොකෙක් හරි අපිට ඉතින් ඉන්නවනේ.
0: අඬන්න නම් කට්ටිය නැද්ද?
1: මොකක් හරි ප්‍රශ්නයක් අපිට නේද? අධික ලෙස ගුවන් ටිකට්පත් මිල ඉහළ යාම තමයි හේතුව. ඒ නිසා සංචාරකයෝ සිය ගමන් මේ වෙනකොට කල් දාලා
0: තියෙනවා.
1: එතකොට අඩු වෙන්නේ ලංකාවට ලැබෙන ආදායම. දැන් අපේ රටේ වැඩියෙන් එන්නේ ඉන්දිය සංචාරකයෝ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙරට වැසියන්ට කිව්වා විදේශ සංචාරවල යෙදීම නතර කරන්න
0: කියලා. ආ ආ.
1: මතකයිනේ?
0: මතකයි.
1: මැද පෙරදිග අර්බුදේ නිසා ඩොලර් ඍතුරු කරගන්න තමයි මෝදි මහත්තයා මීට මාසෙක ආමාර්ගිත කලින් ඔය වෝනින් එක දුන්නේ. එතකොට දැන් ඒ ඩොලර් බිලියන 700ක විදේශ වත්කම් ඇති රටක්.
0: අපිට කියන්න.
1: අපිට ඩොලර් බිලියන 7ක විදේශ වත්කම්
0: තියෙනවා. 7යි.
1: අර ගොල්ලන්ට 700යි.
0: බිලියන? අපිට බිලියන 7යි.
1: බිලියන 7යි. එතකොට දැන් අපේ එකත් ටික ටික හිස්සෙනවනේ ඔය තෙල් ආනයනේට වැඩිපුර දරන්න වෙනවා. නේ ඇත්තටම ඉතින් තෙල් මිල ඉහලා යනකොට ඒක ගෙවන්න එපා. ඊට පස්සේ දැන් පොහොර පැත්තේ ගොවියෝ ඒ පැත්තෙන් මැසිවිලි නගනවා. මොකද පොහොර මිලත් ඉහලා යනවා. මේ යුද්ධයේ අවසානයක් දකින්න හැකියාවක් නෑ මේ මෑත කාලේ. එහෙම
0: පේන තෙක්මානක නෑ එහෙම එකක්.
1: දැන් අපි හිතන් හිටියනේ මේක ඉවරයි කියලා. ඉවර නෑ.
0: අලු යට ගිනි වගේ තමයි.
1: ඔව්. දැන් පෝරමිල නැති වෙනකොට කුඹුරු පාළු වෙනවා.
0: එතකොට
1: ගොවියා දුප්පතෙක් වෙනවා.
0: හරි.
1: ආහාර නිෂ්පාදනය පහළ යනවා.
0: අපිට බඩගින්න වැඩි වෙනවා.
1: බඩගින්න දරුණු වෙනවා. ලංකාවේ ආර්ථික ස්ථාවර කිරීම නැවත වතාවක් ඔය ඉරාන ගැටුමේ අවසානයක් වෙනකම් බලාගෙන ඉන්න
0: වෙනවා.
1: කොහොම නමුත් ඉතින් අපේ රටේ ජනතාව සූදානමින් ඉන්න ඕනේ මේවට ෆේස් කරන්න. ලංකාවේ ජනගහණයෙන් 10%ක් තේ කර්මාන්තය හරහා තමන්ගේ ජීවිකාව සරි කරගන්න. හැබැයි ඉරාන ගැටුම අපේ තේ කර්මාන්තයට දැඩි බලපෑමක් කරලා
0: තියෙනවා.
1: ඉරානයේ කලක් ලංකාවේ ලොකුම තේ ආනයන කරුණේ. හැබැයි දැන් එය ඒ කියන්නේ ඉතිහාසයට එකතු වෙච්ච කාරණාවක්. ඒ කියන්නේ දැන් එහෙම නෙමෙයි. හරි. කොහොම නමුත් මේ කියන තත්ත්වයන් එක්ක මැද පෙරදිග සංසුන්ුනේ නැත්තම් ලංකාව විතරක් නෙමෙයි ආසියානු කලාපයේම අර්බුදයක
0: තියෙනවා. දැඩි අර්බුදයක.
1: දැන් මේ දැන් අපි බැලුවම මේ ගොඩාක් වෙලාවට ඉතිහාසයේ පළවෙනි වතාවට ඊශ්‍රායලයේ ගුවන් හමුදාව ඉරාන විදේශ අමාත්‍යංශයටත් ප්‍රහාර එල්ල කළා.
0: අනවස්ස වැඩනේ නේ.
1: දැන් ලෝකයේ ඇතිවන අන් කිසිම ගැටුමකට වඩා අපිට දැනෙන්නේ මේක මේ ඉරානයේ මැදිහත් වන යුද්ධයක්
0: ඉදන්.
1: මොකද අපිට මේ වසරේ මාස 5ක් ඇතුළත 8 වතාවක් තෙල් මිල ඉහළ ගිහිල්ලා
0: තියෙනවා.
1: මේ ඇමරිකා ඉරාන හේතුව නිසා. ඒ නිසා මේ අපිට වෙඩි හඬ බෝම්බ හඬ ඇහෙන්නේ නැති වුණාට අපේ බත්පතර තමයි මේක දැනෙන්නේ.
0: හරි. ගෑස් වලින්, තෙල් වලින්,
1: කරන්ට් එකේ හෝමූස් එකේ පැත්තෙන් වද දෙනවා. මේ ඔක්කොම අරකින් සිද්ධියත් එක්ක. ඒ නිසා තමයි මේ තියෙන තත්ත්වයන්ට අපි මුහුණ දෙන්නේ. දැන් ඇමරිකාව මොන සම්බාධක දැම්මත් ඉරාන තෙල් වලින් 80%ක් මිලදී ගන්න චීන ආණ්ඩුවනේ.
0: ඔව්. එහෙට යන්නේ නේද දෙනවනේ?
1: එහෙට යන්න පුළුවන්. හරි. එතකොට දැන් මොන විදියට මේවා කරත් සමහර රටවල් දිනවා. ඒ රටවල් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අපි හිතනවානේ ආසියාවේ ඔක්කොම කියලා නෑ. ඉන්දියාවයි අපි එහෙම නැත්නම් ওই පොඩි රටවල් දෙක තුනක් මෙව වෙනකොට චීනේ වගේ රටවල් මේවට ආරක්ෂිත
0: ක්‍රමවේද ගරන් ඉන්නේ.
1: ඔව් කලින් ඉඳලම ලෑස්තිලයි. අවදානමට පෙර
0: සූදානම.
1: ඉතින් අපිට ඒක බැරි වුණාද එහෙම නැත්නම්
0: මිස්සුණාද අපෙන්?
1: අපිට ඒක කරන්න පුළුවන් වටපිටාවක් එදා ඉඳලා තිබ්බේ නැද්ද? ඔය වගේ දේවල් ඉතින් කතා කරලා දැන් වැඩක් නැහැ.
0: ඔව් දැන් මහලිවරනේ.
1: ඔව් දැන් ඉතින් මේ තියෙන තත්ත්වයන්ට මූණ දීම තමයි දැන් ඉතින් අර ගඟට වැටිලා තියෙන්නේ.
0: අහහ
1: දැන් තියෙන්නේ පීනන්.
0: හා නැත්නම් පීනලා ගොඩ එන්න ඕන.
1: ගිලෙන්නේ නැතුව මේ ටික කාලේ අපිට අල්ලගෙන යන්න වෙනවා. ඒ නිසා අනවශ්‍ය ගමන් බිමන් වලට නේද වාහන එළියට ගන්න එපා. අපි කියනවා විදුලිය සම්බන්ධ අපි කියනවා
0: අවශ්‍යම දෙයකට අරන් ලයිට් එක දාගන්න එපා.
1: ගන්න එපා. ඒ වගේ අපිට අපේ මේ වියදම් ටික කළමනාකරණය කරගන්න වෙනවා. අපි උදේ පාන්දර ගොඩක් ලාට මොටිවේෂන් නේද අපි භෞගික කාලේ කතා කරේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා මේ
0: සකස්සුරුවම
1: ගන්න. සකස්සුරුව.
0: ඒකත් හොඳයි උදේට.
1: ඔව් ඩීප් ටෙක් සෝලා ගැන කතා කරලා යමු අපි මෙතනදී.
0: අන්න ඔය සකස්සුරුවම කියන තැනදී ඔයාගේ ගෙදර ලයිට් බිල ඉතුරු කරගන්න. ඒ කියන්නේ වැඩිපුර බිල් ගෙවන්න නැතුව විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් උපය ගන්නවා නම් අපි කිව්වා හරි තැනක ඉන්වෙස්ට් කරන්න, ඒ වෙනුවෙන් සෝලාර් එකකට ඉන්වෙස්ට් කරනවා නම් සෑහෙන වටිනවා කියලා. ඔබේ ගෙදර ව්‍යාපාරික ස්ථානය කර්මාන්ත ශාලාව වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට සෝලාර් එකක් සවි කරගන්නවා නම් විශ්වාසයෙන් ඩීප් ටෙක් සම්බන්ධ කරගන්න 071 711 711 1 071 711 711 1 කියන නම්බරකට තමයි ඔයා කතා කරන්න ඕන. ඩීප් ටෙක් සෝලාර් සම්බන්ධ කරගන්න සුවිශේෂී උමිලාඩු කිරීම සහිතව දැන් ඔයාගේ තැනටත් ඔන්න සෝලාර් එකක් සවි කරගන්න පුළුවන්.

0: උදේ 7යි විනාඩි 47යි.
1: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
2: ජුනි 10 වනදා උදෑසන 7:00 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේකි මුමගතොට.

විනාඩි 56යි දැන් වෙලාව. අපි අලුත් පැයට යන්නේ ඔබට පැල්පත නිෂ්පාදන ගැනත් මතක් කරගෙනමයි. මොකද උදේ පාන්දර බොන කිරිවීදුරුව පෝෂණේ නනෝන අපේ රටේ අපේම නිෂ්පාදනයක් වෙනවා කියන එක වෙනම මේකක් නෙනේ. අපේ රටේ අභිමානයත් එක්ක දැන් කිරි ආශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට පැල්පත කියන නමින් ගන්න අවස්ථාව තියෙනවා. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මේ කිරි මේ හැමදේම ඔබට නියම පෝෂණයෙන් ලැබෙන්නේ අපේ රටේ පැල්පත නිෂ්පාදනත් එක්ක. ඔබ දන්නවා කිරිකොවින් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පැල්පත නිෂ්පාදන ආයතනය හරහා රැකෙනවා. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පැල්පත නිෂ්පාදන ආයතනය උදව් කරනවා. ඒ නිසා ඔබත් කිරි ආශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට පැල්පත කියන නමින්ම මිලදී ගන්නවා.

0: මේ පාලනය අවසන් වෙන දවස මම හරියටම කියන්නද?
1: සිකුරාදා.
0: මොකද්ද?
1: ඔයා කියන්නේ මොකද්ද?
0: මේ පාලනය.
1: මේ පාලනය කියන්නේ අපි දෙන්නගේ මෙතනනේ.
0: මේ පාලනය මම මේ කියන්නේ මම ජෝතිෂ්‍යවේදියෙක් විදියට කියන්නේ.
1: ඕකේ. ආයෙන වෙන මාත්‍රිකාවකට.
0: මේ චාල්ස් රජුරුව හම්බෙච්ච වෙලාවක එක්තරා ජෝතිෂ්‍යවේදියෙක් වගේ කෙනෙක් කියලා තියෙන කතාවක් මේ කියන්නේ. මේක පිටරට සිද්ධියකට අදාළ එක.
1: ඕකේ.
0: එංගලන්තයට අදාළ එක.
1: හා.
0: එක්තරා දවසක චාල්ස් රජුරුවන්ට හම්බුණා මේ ජෝතිෂ්‍යවේදියෙක්. එහෙම නැත්තම් අපි
1: දැන් වෙලාව බලන්න පටන් ගන්නද?
0: ඒ කාලේ. හරි. දෛවඥෙක්. එහෙම නේද කියන්නේ?
1: ඔව්.
0: එහෙම නැත්තම් උපදේශක
1: නක්ෂත්‍රකරුවෙක්.
0: නක්ෂත්‍රකරුවෙක්.
1: හරි.
0: එහෙම කෙනෙක් හම්බලා ගියා චාල්ස් රජුතුමනි. ඔබේ පාලන එහෙම නැත්තම් ඔබේ රාජ්‍ය බලය ඔබේ પરම්පරාවට තියෙන මේ බලය බිඳ වැටෙනවා මෙන්න මෙහෙම වුණාම. මොකද්ද?
1: ගුරු නීච වුණා.
0: නැහැ.
1: එහෙනම්.
0: ඔයා දන්නවා මේ Tower of London. එහෙම නැත්තම් ලන්ඩන් ඔතන තියෙනවා ලන්ඩන් කුළුණ කියලා. ඔනේ ලන්ඩන් කුළුණේ ඉන්නවා කපුටු 7 දෙනෙක්. හරි.
1: කපුටු.
0: අහලා තියෙනවද කපුටු 7 දෙනෙක්ගෙන් රැකෙන රාජධානියක් ගැන? නෑනේ. මේ කියන්නේ අන්න ඒ කියන රාජධානියක. හරි. ලන්ඩන් කුළුණේ කපුටු 7 දෙනෙක්ගේ පුරාවෘත්තය ගැන තමයි මේ කියන්නේ. ලෝකේ වඩාත් ප්‍රසිද්ධ මිත්‍යා විශ්වාස අතරින් එකක් තමයි ඔන්න ඔය කියන එංගලන්තේ පැරණිම බලකොටුවක් වන Tower of London තුල තියෙන මේ කතාව. දැන් මේ පුරාවෘත්තයක් කියන්නේ මෙහෙමයි. ලන්ඩන් කුළුණේ කපුටන් 6 දෙනා කවදා හරි ඒ ස්ථානේ අතහැරලා ගියොත් ඔටුන්නත් රාජධානියත් කුළුණත් විනාශයට පත් වෙනවා කියලා තමයි අර දෛවඥයා කියලා තියෙන්නේ. මේක සරල ජනකතාවක් වගේ නෙවෙයි. සියවස් ගණනාවක් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමග බැඳුණු අමුතු විශ්වාසයක් කියලා කියනවා. මේ පුරාවෘත්තයට අනුව මේ කතාව මුලින්ම බැරෑරුම් විදියට කිව්වේ එහෙම නැත්නම් සැලකුවේ. සමාවෙන්න සැලකුවේ.
1: හරි.
0: දෙවනි චාල්ස්. කිසියම් දෛවඥයෙකු එහෙම නැත්නම් උපදේශකයෙකු රජුට මේ ගැන අනුතුරු අඟවලා තිබුණා. මේ අපි කියන්නේ මේ දෙවනි චාල්ස් ගැන.
1: හරි.
0: කපුටන් කොළුණෙන් ඉවත් වන දිනේ ආණ්ඩුව ඉවරයි කියලා.
1: රාජාණ්ඩුව.
0: ආණ්ඩුව වැටෙනකම් බලන් හිටපු මිනිස්සුන්ට මේක මාර
1: නිවුස් එකක්.
0: නිවුස් එකක් වුණා.
1: කපුටෝ ටික එලවන්න ප්ලෑන් ගැහුවා.
0: ඔව්.
1: එහෙමනේ වෙන රටවල නම්.
0: මේ කාලේ කොළුණ ළඟ මේ තිබුණු නිරීක්ෂණ ස්ථානයක වැඩ කළා ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥ ජෝන් ෆ්ලෑම්ස්ටීඩ් කියලා කෙනෙක්. මේ කපුටන් නිසා තමන්ගේ නිරීක්ෂණ කටයුතු බාධා වෙනවා කියලා මෙයා පැමිණිලි කරා. ඒ නිසා මෙයා කිව්වා කපුටෝ ඉවත් කරන්න.
1: හා අයින් කළා.
0: ද දෙවනි චාල්ස් රජුරව පිස්සුද?
1: හරි.
0: එහෙම කරන්න බෑ.
1: ඕකේ.
0: මේක කරන්න බෑ. ඒක කරොත් මාර වැඩක්
1: වෙන්නේ.
0: මෙයා කියන්නේ කේ නෑර. දෛවඥයා කතා.
1: රජකමත් ඉවරයි. එහෙම වුණොත්.
0: මෙයා කිව්වා නිරීක්ෂණ කටයුතු වෙන තැනකට දාන්න. වෙන තැනකට අරගෙන යන්න. හරි. දැන් ඇත්තටම මේක වෙන තැනකින් තමයි කරන්නේ. එතකොට මේ පුරාවෘත්තයට බයේ රජු එහෙම කළා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. එතකොට ඔය මේ රෝයල් ඔබ්සර්වේටරි ග්‍රීන්විච් වෙන්න ඕනි. තැනක ස්ථාපිත කළා කියලා කියනවා. ඒකට සැබෑම හේතුව තමයි
1: අර හේතුව.
0: අර කපුටගේ හේතුව. අද දක්වා මේ ලන්ඩන් කුළුණේ කපුටන් රැකබලා ගැනීම සඳහා විශේෂ නිලධාරියෙක් ඉන්නවා. එයාට කියනවා රාවෙන් මාස්ටර්.
1: රාවෙන් මාස්ටර් කියලා කියනවා.
0: රාවෙන් මාස්ටර් කියලා කියනවා. එතකොට කපුටන් දිනපතා ආහාර ගන්න මෙයා දෙන ඒවා. එයාගේ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන හොයනවා.
1: හරි.
0: ආරක්ෂාව පිළිබඳ හොයනවා. මෙන්න කපුට පරිස්සම් කරනවා. හරි. සාම්ප්‍රදායිකව කුල්නේ අවම වශයෙන් කපුටන් 6 දෙනෙකු ඉන්න ඕනේ. නැත්තම් ඒක සාපයක්.
1: හරි.
0: එකෙක් හරි අඩු වුණොත් ගෑල් එකෙක් දාන්න වෙනවා.
1: ඕකේ.
0: මාර වැඩි උනේ. හරි. එතකොට මේ හතක් ඉන්නේ 6ක් ඉන්න ඕනේ අනිවාර්යෙන්. එකෙක් හරි මිසින් වුණොත් ආයි බැලන්ස් වෙනවනේ.
1: ඔව්.
0: අන්න ඒ නිසා තමයි 7ක් 8ක් සාමාන්‍යයෙන් මෙතන ඉන්නවා කියලා කියන්නේ. ඔය වත්මන් කපුටන් අතර හැරිස්, ජුබිලි, පොපි, එඩ්ග, ජෝර්ජ්, චාවස්, හෙන්රි සහ පෝ කියන නම් වලින් තමයි කපුටෝ ඉන්නේ. ඔන්නාව ජුබිලි ආව. හරි.
1: හා.
0: තින්ග එක එක කෙනාව අඳුර ගන්නවා. ඒතන මෙයා බලා ගන්නයි.
1: ඕකේ.
0: මරුනේ නියම් ගියාලෝ බල්ලෝ ඇති
1: කරනවා. ඒකනේ කපුටෝ ඇති කරනවා.
0: නමුත් මේ නවීන ඉතිහාසඥයින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ කතාව හැබෑවටම 17 වෙනි සියවසේ නෙවෙයි මේක 19 වෙනි සියවසේ ඔය වික්ටෝරියානු යුගයේ ජනප්‍රවාදයක් කියලා. තව එකට සාක්ෂියක් තියෙනවා ටිකක් ඇට්‍රැක් වෙන එකක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොළුනේ ජීවත්ව සිටි කපුටන් දෙදෙනා වෙච්ච ඔය ග්‍රිප් සහ මාබෙල් කියලා දෙන්නෙක් අතුරුදන් වෙලා තියෙනවා.
1: අහහ.
0: කෙටි කාලයකට ලන්ඩන් කුළුණ කපුටන් නොමැතිව තිබුණා කියලාත් කියනවා.
1: හ්ම්. ඉතින් ඒ කාලේ රාජාණ්ඩුව කඩාගෙන වැටුණත්
0: එහෙම උනේ නැහැ.
1: ඔව්.
0: කුළුණ කඩන් වැටුනේත් නැහැ.
1: හරි.
0: ඒ නිසා මේ කතාව සත්‍ය ඉතිහාසයකට වඩා මිනිසුන්ගේ පරිකල්පනෙන් ජීවත් වෙන ගම් පුරාවෘත්තයක් විදිහට තමයි හඳුන්වන්නේ.
1: අහහ. ඕකේ.
0: ඉතින් මේ අදටත් ලන්ඩන් කුළුණේ කළු කපුටන් ඉන්නවා කියලා කියනවා.
1: හ්ම්.
0: ඕගලන්ට අවස්ථාවක් ලැබුණොත් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ඔය ලන්ඩන් ගිහිල්ලා ඔය කුළුණ ළඟට යන්න.
1: හරි.
0: බලන්න කපුටෝ ඉන්නවද කියලා.
1: හ්ම්.
0: ඊයේ වෙලාවක ෆොටෝ එකක් කර වීඩියෝ එකක් කරගන්න.
1: අහහ.
0: නිකන් පොඩ්ඩක් බලන්න.
1: හරි.
0: මොකද මේක බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජාණ්ඩු නේද? ඔයගේ ගොඩාක් දේවල් එක්ක බැඳුණු බොහොම රසවත් කතාවක්.
1: අහහ.
0: ඉතින් ඇත්තනම කියන්නේ මේ මේ මේ කාක්කෝ
1: කපුටෝ
0: පියාපත් සලමින් ඇවිදිනවා කියලා මේගොල්ලන්ට කියන්නේ. මේගොල්ලෝ නිකාම්ම කාක්කෝ නෙවෙයි. හරිද? ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජාණ්ඩුව සම්ප්‍රදාය සහ ওই මිනිස්සුන්ගේ මේ පරිකල්පනයේ නොමරන බලය නියෝජනය කරන ජීවමාන සංකේත කියලා හඳුන්වන්නේ. හැබැයි මේක රාජකීයන් අතරේ විශ්වාසයක් නැත්තම් ඔච්චර මොර දාලා රකින්නේ
1: නැහෙනේ. ඔව්. රාජකීය අතරත් හරි තියෙන ඇති.
0: රජවරු විශ්වාස කරනවා.
1: ඔව්.
0: කපුටෝ තමයි වාසනාව ගේන්නේ කියලා.
1: අහහ.
0: තේරුණා.
1: කපුටා වෙනුවට එතන පරවිය දාගන්න තිබ්බ හැබැයි. නේ.
0: ඔව් ඉතින් අර දෛවඥයා තමයි වැඩි.
1: ඔව්.
0: ආයි වෙන එක්කෙනෙක් කියලා කියන්න ඕනේ.
1: ඔව්. කපුටා නෙවෙයි සර්. පරවිය කියලා.
0: පරවියක් තමයි උන්ට හරියටම හරියන්නේ. එහෙම වුණොත් හරි කියලා.
1: ඔව්.
0: නේ. ඉතින් ඔය දෛවඥයෝ විශ්වාස කරනවා. ඒ අතරම ඔය රාජ්‍ය නෙමෙයි ඕනම කෙනෙක් සමහරලාට ඔය වගේ දේවල් සම්බන්ධව හිතනවා වෙන්න පුළුවන්.
1: ඔව් ඒවලත් ඉතින් යම් යම් සත්‍යතා අසත්‍යතා ඇති නේද?
0: ඔව් ඉතින් ඒවට අපිට කාටවත් මුකුත් කියන්න බෑනේ. දැන් ඔය සමහර ඉන්නේ චැලෙන්ජ් කරන්න ආයක එහෙම වෙන්නේ නැහැ. එහෙම
1: නැහැ.
0: නමුත් ඇත්තටම මේ එහෙම ඒ දේවල් හරහා තමන්ගේ ජීවිතවල යම් යම් වෙනස් වීම් නේද?
1: ඔබටත් දැනෙලා ඇති.
0: ඔව් ප්‍රතිඵල ගත්තා ඉන්නවා නම් ඔබට ඒක දැල්ලා තියෙනවා නේ අනිත් අයට මොකද?
1: ඔව් අන්න ඒකනේ.
0: ඒ නිසා චාල්ස් දෙවෙනි චාල්ස් රජුන්ටත් ඒ කාලේ හැම චෝදනා එන්නේ නැති නිකන් විවේචන එන්නේ නැති විරුද්ධ මත එන්නේ නැති
1: මොනවද මේ කරන්නේ කියලා අහන්නේ නැති
0: විපක්ෂේ වගේ හිටියානම් මොනවද අනේ මේ මොනවද මේ කපුට වරිස්සම් කරන්නේ කියලා වගේ එහෙම එන්නේ
1: නැති
0: කපුට එළවන්නට වීදි බහින් නැති
1: හරි
0: දැන් මෙහෙ වගේ වුණා නම්
1: ඕක ගණන් කරනවා.
0: උදේ 8:00 විනාඩි 9:00

0: පරිතිලන කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සෙත් සුවඳින් පිරේවා.

0: අටයි විනාඩි 21යි දැන් වෙලාව.
1: අපි කතා කරන්නේ ද
0: මොකක්ද?
1: මහා බ්‍රිතාන්‍ය ගැන.
0: ඔව්.
1: ඔය මහා බ්‍රිතාන්‍යයේ එහෙම නැත්නම් ලංකාවේ පාලනය කරන සමයේ මාර ලස්සන වැඩ වෙලා තියෙනවා. කියන්නේ සුද්දෝ අපේ රට පාලනය කරන කාලේ, ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන කාලේ.
0: හරි.
1: මේ කාලේ ඔය මේ පුවත්පත්වලේම මේ සෑහෙන මේ සම්බන්ධ යනවා ආටිකල්. ඒකට හේතුව ඉස්සරහට ඇසල පෙරහැර මංගල්‍යයත් එක්ක නේද
0: අපි නුවර ගැන කතා කරනවානේ.
1: ඔව්. එතකොට සමහර කාලවල මේ ඔය එහෙන් ආපු මෙහි ලංකාවට ආපු ඔය සුදු මහත්තුරු එහෙම අවදානෙ ගන්න එහෙම මෙහෙම වැඩ කරහලු. පිස්සුව හෝ ඔල්මාදේ වගේ නිකන් රෝගේ වැළඳිලා වගේ ඔය නුවර වීදිවල එහෙම ඇවිදගෙන යනවලු.
0: ඕකේ.
1: එතකොට ඒ අයත් එක්ක කතාවට ඉන්නේ නැහැ කවුරුත්.
0: හා.
1: ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර අය ඉන්නවලු මේ අපි කියන්නේ නිකන් බෙස්වලාගෙන වගේ. මේක එක්තරා විදිහක රංගනයක්ලු. ඒ තැන්වල ගිහිල්ලා අපේ පිරිස් ගැවසෙන තැන්වල ගිහිල්ලා
0: හසිරෙනවා
1: හැම. ඔව්, තොරතුරු ගන්න.
0: ආ.
1: පිස්සු නිකන් අපි දැන් පාරේ ඉන්නකොට පිටකොටු හන්දි අපි වාඩිලා ඉන්නවා කියලා හිතන්න බස් එකක් එනක. එතනට ඇවිල්ලා ටිකක් අපි දැක්කොත් නිකන් අමුතු විදිහේ මානසික මට්ටම ඉන්න කෙනෙක්. අපි ආවේ ඒ තරම්ම තැකීමක් කරන්නේ
0: නැහැ.
1: ඔව්. ඉස්සෙක් කියලා අපි පැත්තකට කතා කරගෙන
0: යනවා.
1: එහා පැත්තේ ඉන්න කෙනා අපිට සමන් දෙනවා වගේ හිතෙන්නේ නැහැ නේ. ඒ වගේ දැක්කම.
0: ඇත්ත.
1: දැන් ඒ කාලේ ෆෝන් තිබ්බේ නැහැ. නමුත් ඒ ඔය පොඩි පොඩි තැන්වල ටවුන් වල ඔය නුවර වැවරවුමේ ඊට පස්සේ ඔය තියෙන නුවර වැදගත් කියන අපිට ඓතිහාසික වශයෙන් වටනා කියන තැන්
0: තියෙනවනේ.
1: අන්න එහෙම තැන්වල එක එක විදිය අමුතු විදිය හැසිරීම කරන එහෙම නැත්නම් එහෙම ව්‍යාජ විදියට
0: වෙස්වලා ගත්ත.
1: ඔව්, රංගනේ යෙදුණු අය ඉඳලා තියෙනවා. හරි.
0: ඔත්තු බලන්න වෙන්න බැරිද?
1: ඔය ඔත්තු බලන්න තමයි. ඔත්තු බලන්න සහ මොනවද කතා වෙන්නේ?
0: ආ.
1: දැන් මොනවද රජතුමා මොනවා කියනවද? ගමේ මිනිස්සු ගම්වල මිනිස්සු ඒ කාලේ.
0: ඔව්.
1: ආ.
0: මොන මතයකද ඉන්නේ?
1: අදරත් එහෙම තමයි. ඕල්මාදී වගේ හැසිරෙන ගොඩක් අය තොරතුරු ගන්නවා. අපි හිතනවානේ පිස්සු කියලා, පිස්සු නෑ මේ මිනිස්සු අපෙන් හොඳට නේ.
0: හා.
1: අටයි විනාඩි 23යි වෙලාව. අපේ කට්ටියක් ඉන්නවා අද දැන්
0: හොමගම. හොමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ටෙක් කියලා වැඩසටහන පැවැත්වෙන්නේ.
1: දැන් අපේ ටීම් එකේ ඉන්නවනේ ගීත්.
0: ඔව්.
1: ගීත් ඉන්නවා, අපේ සමන්තයි ඉන්නවා.
0: හරි.
1: ඔය අතරේ තව විශේෂ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. මේ අය තමයි මේ කටයුතු තව ලස්සන කරන්නේ, පොඩි ප්‍රාසංගික බවක් එකතු කරන්නේ. මේ අපි ටේක්යා කියන මෙසේජ් එක දරු අතරට අරගෙන යනකොට විවිධ උපක්‍රම අපි පාවිච්චි
0: කරනවා. අපිත් අර වගේ තමයි නේ.
1: ඔව්, අනේකයි.
0: දැන් එතන මේ ප්‍රධාන දේශනාව කරන්නේ දයාල්කාරියෝ සම්සන්. ඉතින් ඒ සර්ත් එක්ක ඉන්න කට්ටියක් මතක් කරන්න ඕනේ මේ වෙලාව අපිව ආගෙන ඉන්නවා කියලා කිව්වා. ඔයත් එක දැන් කතා කරේ ටිකකට කලින් මැනිකේ.
1: අහහ.
0: ආදිත්‍ය බණ්ඩාරේ වගේම විජේසිරි ඉන්නවා කියනවා තිවංක. ඒ කියන්නේ එයාලගේ අර සම්දර්ශනේ ළමයාට රඟපාන්නේ තිවංක. එතකොට වීරසිංහ රාජපක්ෂ සම්පත් ධම්මික එතකොට සමන් එක්ක ජයන්ත මේ කට්ටිය මේ වෙලාවේ අපේ මෝර්නින් ෂෝ එකත් අහගෙන ඉන්නවලු බලන්නනේ.
1: ඔව්, දැන් අර මේ ප්‍රධාන දේශනාවට අමතරව දැන් දේශනාවකට එහා ගිහිල්ලා නේද සමහරලාට අපි ඔය දේශන කියනව අහගෙන ඉඳලා
0: අමාරුයිනේ.
1: හැබැයි මේ කියන මං ගිහින් තියනවට ඒකේ වැඩසටහන් වලට ඉතාම රසවත්ව මේ පණිවිඩය හරියට සමාජගත කරන්න මේ දරුවන්ට අවශ්‍ය කරන වටපිටාව පව හදලා තියෙනවා. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් හැමෝම මතක් කරනවා. දයල් කාර්යව සම් මහත්තය තුළු සියලු දෙනාම පොලිස් නිලධාරීන් සියලු දෙනාම පොලිසිය කියලා කියන්නේ පාරේ ට්‍රැෆික් එක ළඟ ඉන්න අය විතරක්ම නෙවෙයි.
0: එතනින්
1: එහාට ගිය
0: වගකීමක් කරන නේද?
1: කරන මේ වගේ වැඩ සටහන්වලදී අපිත් එක්ක මූලිකත්වය අරගෙන වැඩ කරන පිරිසක්. හරි, අපි ආයෙත් ගොඩක් ආදරේ මතක් කරනවා. අපි ඉක්මනටම එන්නම් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න.
0: මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත් එක්ක සම්බන්ධ වෙලා දැන් ඔබේ ජීවිතේ ගොඩදා ගන්න විදිය ගැන අපි කිව්වා. දැන් හැමදාම ඔය කරන ජොබ් එකට අමතරව මේක නම් හරියන්නේ දැන් වෙන මොනවා හරි දෙයක් පටන් ගන්න ඕනේ කියලා ඔබේ හිතේ අයිඩියා එකක් තියෙනවා නම් ඕක ගෙදරින්ම අපි පටන් ගමු. දැන් ඩෝම හෝම් ඔයිල් මේක ගැන මම කියවනේ සෞඛ්‍යවත් ජීවන රටාවකට හුරු වෙන ඔබට ගෘහස්ත මට්ටමින් වසවිසෙන් තොරව පොල් තෙල් වෙන්න පුළුවන් තල තෙල්, ආමන්ඩ්, කජු, රටකජු ආදී තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් සුදු යකඩ නිමාවකින් යුතු හරිම හුරු බුහුටි ඔබේ මුළු තැන් ගෙත හරියනම පොල් තෙල් සිඳීමේ යන්ත්‍රය තමයි ඩෝම හෝම් ඔයිල් මේක කියලා කියන්නේ. ඉතින් මේකත් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලගේ ඔබට හඳුන්වා දෙන අපූර්ව යන්ත්‍රයක්. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 0171 579 579 0171 579 579 කියන අංකයට තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: දැන් ඔයත් සමහරවල් ඔල්මාදි වගේ හැසිරෙනවා නේද?
0: කවුද?
1: ඔයා මෙතන හැසිරෙන්නේ.
0: ඉඳලා හිටලා.
1: ඉඳලා හිටලා නේ හැම වෙලේම.
0: අයිත මොකද වෙලා
1: තින්නේ? නෑ මට දැන් තැන් තේරුම් යනවා මේ මේ අර සිද්ධිය කියවුවට පස්සේ.
0: මං
1: ඒක නෝ
0: ඉතින්. මොකද මෙතන ඔත්තු බලනවාද කියලා?
1: කාට හරි ඔත්තු සපේනවා. මෙතනද වෙලා.
0: ඒක කියන්න බෑ.
1: ඉතින් ඒක.
0: ඔයා බය වුණා නේද? ඒ කතාවෙන් පස්සේ.
1: නෑ ඇත්තටම අපි ඉතින් මිනිස්සු විශ්වාස කරනවා.
0: ඇත්ත. එනකට මාව විශ්වාස කරන්නපා.
1: නෑ ඔයාට නම් ඔත්තු බල ඔයාගෙන් ඔත්තු ගන්නේ ඔල්මාද කාර්යය කවුද කියලා මම කියන්නම්.
0: අටයි විනාඩි 26යි.

0: Good morning. උදෑසනයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: ඒනවා කියන්නේ කුටි ගැලපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොම වෙවිලා?
3: වෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: තුමනි මේක හදලා බලන්නකෝ.
4: විජය
5: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

0: અને માટો એ સિંધુ એ પાકરવા નથી ના
1: લુબિંદુ අපි හොඳ ගායකයෝ තමයි
0: කියලා හිතන් ඉන්නා
1: යාළුවන්ගේ පාටිවල මම පාටි ඔව් මම පාටිය සින්දු කියන්න ගන්නේ කට්ටිය හොඳට මෙව්ව වෙන්න උනාට
0: පස්සේ
1: එතකොට ප්‍රශ්නයක් නැහැ අවුට් සින් කරා
0: පිච් අවුට් ද සොර හරි තැන්වල තියනවද කියලා හොයන්නේ නැහනේ
1: පිස්සු හැදී ඔය ගායකයෝත් ලයිව් වලට එහෙම ඇවිල්ලා එහෙම පිච් අවුට් සින් කරා
0: ඕවනේ
1: නේද
0: සමහරු කියන්න බෑ කියලාත් කියන්නේ ලයිව්
1: ඔව් ඒගොල්ලන් රෙකෝඩින් විතරයි පුළුවන් ඔව් ඉතින් දැන් ඇත්තටම සින්දුවක් ලස්සනට කියන්න පුළුවන් ඕන කෙනෙකුට අපි දීලා තියෙනවා චාන්ස් එකක්.
0: හරි.
1: ලක්කන් අපි ලස්සන අඩ පටන් ගත්තා.
0: හරි.
1: ඉදිරියේදී අපි එයාටයි මේ මොකක්ද කියලා කියන්න.
0: ලක්කන් ස්ටාර්.
1: ස්ටාර් වෙන්න ඔයාලා කරන් තියෙනවා වගේ ලස්සන සින්දුවක් කියන වීඩියෝ එකක් අපිට නේද? වොයිස් කට් එකක් කියනවා වීඩියෝ එකක්.
0: වීඩියෝ නෙමෙයි අපිට ඕනේ ඔඩියෝ එකක්නේ.
1: ඒ ලස්සන කෙනා නෙමෙයි තෝරන්නේ.
0: ලස්සන කෙනාව තෝරන්න පුළුවන් දැන් මේක අවුරුදු කුමාරී කුමාරයා තෝරන එකක් නෙවෙයිනේ. මේක වොයිස්
1: ගොඩක් අය දැන් ඔය බලනවානේ ස්ටාර් කෙනෙක් තෝරනකොට එයා ලස්සන වෙන්න ඕනේ. කියලා වගේ එකක් නියම් කටහඬ විතරක්ම නෙමෙයි නේද ඔය වෙන ස්ටාර්ස්ලා තෝරන්නේ
0: ඉතින් බැරියයි ලස්සනයිද කියලා බලන්න ඉස්සෙල්ලා වොයිස් එක බලන්න බැරිය
1: තරංගෙන් දින්නට පස්සේ ටිකාලා කියනකොට කොහොමද ලස්සන ලයිනෝ රයිට් දිගටම අපි වහගෙන ඉන්න අපිට මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් වොයිස් එක එවන්න මෙන්න මේ නම්බර් එකට
0: 07 26 166 166 කියන නම්බර් එකට තමයි ඔයාගේ විස්තර එවන්න ඕනේ ඔයාගේ ඔයා කැමතිම සින්දුවක කොටසක් එක්ක ඔයාගේ නම වයස ලිපිනය මෙන්න මේ කියපු WhatsApp නම්බර් එකට එවන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ
1: කෑමටික රසට වෙන විජය නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනි.
0: විජය නිෂ්පාදන අතර තියෙන විජය නූඩ්ල්ස් ගැන අපි කියලා තියෙනවා. කෘතිම වර්ණක රසකාරක මේකේන කිසිම දෙයක් විජය නූඩ්ල්ස් වල නැහැ. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් නූඩ්ල්ස් එකක් හදන්න යනකොට ගොඩක් වෙලාවට බෙරි වෙන අවස්ථා වැඩි ඉනේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව නියම ගානට පදමට හදා ගන්නවා නම් ඔන්න විජය නූඩ්ල්ස්ම තෝරගන්න නම බලලා ගන්න අනිවාර්යයෙන්ම ඔයා එහෙම ගන්නකොට.
1: අර අර සින්දුව ඔය මම කියන එකක් ඔය තියෙන මීළඟ පරපුරේ හඬයි
0: තේරුණා කෑ ගන්නකොට
1: අපිට එහෙමවත් චාන්ස් එකක්
0: නෑ ඔය ට්‍රයි කරලා බලන්න
1: බෑ මට කොහොමත් ඔය වැඩේ හරියන්නේ නෑ මාව කොහොමත් ෆස්ට් රවුන්ඩ් එකෙන් කපනවා
0: කවුද
1: ඔයගොල්ලෝ ඕකේ ඉන්න අය

0: අටයි විනාඩි 45යි දැන් වෙලාව.
1: අපි ඔය රජකතා කියනවනේ. රජකතා එහෙම නැත්නම් අපි කියන ඔය මහනුවර යුගයේ අපි ඒ කාලේ ඉඳලා කියලා තියෙනවා. රාජසිංහ රජුරුවන් එහෙම රවට්ටපු හැටි අරක්කු බෝතල් දීලා නේද? ෆොරින් ලික එහෙම දීලා.
0: මෙහෙම
1: කොහොම සමහරු අපිට ඉන්බොක්ස් වල මැසේජ් කරනවා. ඔබ දැක්කවා කියලා.
0: අපිත් මේ අහලා තියෙන කතා කියන්නේ.
1: අපි ඒ කියන හැම තැනකම පාවිච්චි කරන වචනයක් තියෙනවා ජනප්‍රවාද. ජනප්‍රවාද ඇසුරෙන් තමයි අපි කියන්නේ. එතකොට ඇත්ත දැක්කා වගේ බොරු කියන්න පුළුවන් අය ඉන්නවා.
0: ඔව්.
1: ඒ වුණාට අපිට බෑ.
0: අනේ.
1: වගකීතු මාත්‍යයක්නේ.
0: අහහ.
1: ඔබත් ඔය විශේෂයෙන්ම ඔය මේ හොයලා බලන්න මහනුවර යුගයේ ඉතිහාසය ගැන. මාර ලස්සන කතා ටිකක් තියෙනවා. ඒකට හේතුව ඔය පිට රටින් ආපු සුදු මහත්තුරු එහෙම ගොඩාක් ඔය පොත්පත් ලියලා තියෙන ඒවැත් තියෙන්නේ වැඩිපුරම මහනුවර යුගය.
0: ඒක ටාගට් කරලා.
1: ඔව්. කන්ද උඩරට රාජධානියත් එක්ක බැඳුණු මාර ලස්සන කතා ටිකක් තියෙනවා. ඒ නිසා ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමය 1798-1815 කියන කාලේ.
0: හරි.
1: එතකොට ඒ කාලේ තිබුණ ඔය ඒ කාලෙත් ඔය බදුබර කියන එක එහෙම සුපිරියට තිබිලා
0: තියෙනවා. හරි. දඬුවම් ගැන එහෙම කියනකොට නේ.
1: ඔව් ක්‍රූර දඬුවම් තියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා නී අව කියන්නේ අවනීතිය.
0: එහෙම
1: නැත්නම් රාජකාරී අවභාවිතය.
0: ඔය
1: වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ඕවත් එක්ක සැබඳුණු ඒ වගේම අර පිට රටින් ආපු අය මේක දැකපු විදිය
0: ඒ
1: වගේ දේවල්
0: ලියලා තියෙනවා.
1: හරි ලස්සන සාහිත්‍යයක් තියෙනවා. ඒවා කියන්නේ සමහර තැන්වල තියෙනවා අපි අපිව පාවා දුන්න තැන් එහෙම. ඉතින් ඒව නම් අදාහදත් වෙනවනේ.
0: ඔව්.
1: ඉතින් මේ අර එහෙම එකක් ගෙනල්ලා මේ කතාවක් මේ උදේ පාන්දර අපිව අහගෙන යන අයට දෙනකොට මෙතනින් එහාට ගිහිල්ලා ඒක තව ටිකක්
0: හොයලා බලන එක.
1: ඔව් ඒක ඔබට බාරයි. ඉතින් අර මේ බොරුවක් කියන්න බෑ මෙතන.
0: ඔව් අපිට එහෙම හොයලා බලනවා කියලා අපි දන්නවා.
1: අනිවාර්යයෙන්. මොකද මේ බොරුවක් කිව්වොත් ඊළඟ 10 අපි 10ට මෙතනින් නැගිටිනකොට සමහර විට අපිට ඒකේ නේද
0: ෆීඩ්බැක් කතාව ඇවිල්ලා තියෙනවා.
1: ඇවිල්ලා සමහර තැන්වල අපි කියන මේ සියල්ල සත්‍ය නොවෙන්න පුළුවන්. ජනප්‍රවාද ඇසුරෙන් කියනකොට ජනප්‍රවාද එහෙම නැත්තම් පොතපත ලියන අය පවා මේවා ඇසූපිරු තැන්වලින් අරගෙන
0: ලියන්නේ.
1: ඇහැට දැකපු කෙනෙක් ලියපු ඒවා තියෙන තැනුත් තියෙනවා. නමුත් ඒ නිසා මේ
0: ගෙතිච්ච කතා නේද ගොතපු
1: කතා වෙන්න පුළුවන්. හැබැයි අපි හැම තැනකම ඒක ගත්ත මූලාශ්‍රය සඳහන් කරනවා.
0: සහ ඔබට කියනවා තව හොයලා බලන්න කියලා.
1: හරි මේ ජානුත් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා.
0: එයාට
1: ලස්සන සින්දුවක් දෙන්න ඕනේ. අපිට කලින් මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන.
0: ඩීප් ටෙක් සෝලා එක ඔබේ සෝලා එක සවි කරගන්න තැන කතා පහ කරගන්න. ඒ කියන්නේ ගෙදරට වෙන්න පුළුවන් කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික ස්ථානයට මේ ඕනම තැනකට හරියනම සෝලා සිස්ටම් එක ඩීප් ටෙක් එක තමයි කතා කරන්න වෙන්නේ. 071-711-711-1 071-711-711-1 කියන නම්බරකට කතා කරලා මේ අයව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1: ඒ වගේම පැල්වත්ත නිෂ්පාදක ගැන මතක් කරනකොට පැල්වත්ත කියන්නේ අපේ ලංකාවේ අපිට නේද වග කියන නිෂ්පාදනයක්. ඒ කියන්නේ අපේ කිරිගොවීන්ගෙන් ගන්න කිරි ටික තමයි පැය 48ක් වගේ පුංචි කාලයක් ඇතුළත ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙලා ඊට පස්සේ වාගේ ගේ ළඟ කඩේට සුපර් මාකට් එකකට ග්‍රොසරි එකකට වගේ එන්නේ.
0: කිරිපිටි පැකට් එකේ ඉඳන් යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරි මේ හැමදේම ගන්නකොට පැල්වත කියන නමින්ම මිලදී ගන්නවා.

0: උදෑසන විනාඩි 54යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
4: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
8: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
10: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
11: අඩකුඹුරේ අලුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි. TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
0: දැන්ටයි විනාඩි 57යි වෙලාව. ඩීපෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ. වාගේ ගෙදරට ෆැක්ටරි එකට හිම නැත්තම් ඕනම තැනකට සෝලා සිස්ටම් එකකට යනවා නම් දැන් මේ කාලේ හැටියට නේද අනිවාර්යෙන්ම කරන්ට් බිල් එකේ වියදමට තරහ ගන්න අමාරුයි, ඉදිරියේදී තවත් අමාරුයි. එහෙනම් ඒකට ඕන කරන විසඳුම තමයි සෝලා එකක් හයි කරගන්න එක. ඒකට ඩීප්ටෙක් එකකට කෝල් එකක් දෙන්න 071-711-711 කියන නම්බර එකට. ලංකාවේ පහුගිය කාලේ වැඩිම ප්‍රොජෙක්ට් ගණනාවක් කරපු විශ්වාස සමන්තම තැන තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ.

0: වෙලාව පෙරවරු නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලංකා සතු සායතනයේ බගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක බිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රට කජු කිලෝග්‍රෑම් එක මිල රුපියල් 109කින් සහ කව්පි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 70කින් දාඩු කර තිබෙනවා. කොත්තමල්ලි, රතුනාඩු, සුදුසේදී, පරිප්පු සහ කඩල ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල පිටකටුවේ තුග මිලටත් වඩා අඩු වෙන ලබා තිබෙන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ. ගෝලීය ආර්ථික අර්බුදයේ හැවේ මෙරට ජනතාවට සහන සැරසීම සඳහා එම ක්‍රියාමාර්ග රජයේ මගින් ගෙන තිබෙනවා. ඇමරිකාව ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. හෝමුස් ආශ්‍රිත කලාපයේදී ඇමරිකා හෙලිකොප්ටර් යානයකට ප්‍රහාරයක් එල්ල වුණා. කෙසේ වෙතත් යානයේ සිටි සාමාජිකයන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වුණා. ඒ ඉරානයේ සිදු කළ බවටයි ඇමරිකාව චෝදනා කළේ. කෙසේ වෙතත් එම චෝදනා ඉරානයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ ආරක්ෂක මධ්‍යස්ථානවලට පහර දුන් බවයි ඇමරිකාව සඳහන් කළේ. මේලද ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සීරුවෙන් ලක්.

0: 99.5 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Good morning Navayai Vinadi Hatarai Velav
2: Ape Alut Payake Inne Nagara Badava Jeevathwana Kurullu Minis Sri Purusha Bhavaya Handuna Ganeemata Saha E Anuwa Venas Lesa Pratichara Dakvimatath Patan Aragena Thiyenawa Kiyala Parisara Vidyachnayo Pirisak Kiyenawa ඒ කියන්නේ යුරෝපීය රටවල් පහක පර්යේෂක එකතු වෙලා පරවියෝ ගේ කුරුල්ලෝ ඇතුළු පක්ෂීන් 37ක් යදාගෙන පියාසර ආරම්භක දුර කියලා ඔය ඒක මැනලා විශේෂ පරීක්ෂණයක් සිද්ධ කළා.
1: ඕකේ.
2: මේකෙදි මේ මිනිස්සෙකුට තමන් වෙත කොපමණ සමීප විය හැකිදයි කුරුල්ලන් නිරීක්ෂණය කළා කියලා කියනවා. කුරුල්ලන් එක්ක නිරීක්ෂණය කළා කියලා කියනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් උස සහ කොණ්ඩේ ස්වභාවය අනුව ඔය බාහිර සාධක සමාන කරලා තියෙද්දිත් කුරුල්ලන් හැම වෙලාවෙම පිරිමින්ට වඩා කාන්තාවන්ට වඩාත් බයක් පෙන්නනවා කියලා කියනවා.
1: කුරුල්ලා කියලා වෙනසකුත් නෑ පුතා.
2: දැන් පිරිමි අය දාලා බැලුවම කාන්තාවන්ට වඩා සාමාන්‍යයෙන් අඩි 3ක් විතර කුරුල්ලන් වෙත සමීප වීමේ අවස්ථාවක් තියෙනවා පිරිමි අයට.
1: ඔව්.
2: ගෑනු අයට එච්චර ළඟට එන්න දෙන්නේ
1: නැහැ.
2: කුරුල්ල ඉක්මනට යනවා.
1: ඔව් බයයි.
2: ඊ පියඹලා යනවා. කියන්නේ කාන්තාවන්ට ඔක්කොම ලෝකෙම බයයි වගේ ගන්න. හරි. මේකේ ජීව විද්‍යාත්මක හේතු කීපයක් ගැන ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියනවා පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ඇවිදීමේ රටාව වෙනස්.
1: ඔව්.
2: සිරුරෙන් පිටවන රසායනික හෝමෝන කියන්නේ සුවඳ වර්ග මීට හේතු වෙන්නේ නැති කියලාත්
1: කියනවා.
2: කියන්නේ පර්ෆියුම්ස් වගේවත්
1: බලපානවා ඇති.
2: එහෙම කියනවා. හැබැයි කුරුල්ලන්ට මිනිස්සුන්ට නොපෙනෙන ආලෝකයක් දකින්න පුළුවන්.
1: ඔව්.
2: ඉතින් ඒ නිසා සමහර විට කාන්තාවන් බහුලව භාවිත කරන ඔය සන්ස්ක්‍රීන් වගේවා. ආලේපන UV කිරණ පරාවර්තනය කරන ද්‍රව්‍යයන්ට කුරුල්ලන් මේ විදිහට ප්‍රතිචාර දක්වනවා වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් බලන්න ස්ත්‍රී පුරුෂ භාවයට පවා කුරුල්ල ප්‍රතිචාර දක්වන විදිය වෙනස්.
1: ඒකනේ.
2: හා හිතලා තියෙනවද ඔවා?
1: නැහැනේ.
2: නැහැනේ. විද්‍යාඥයොන්ට හිතුණා ඒකයි ඒගොල්ලෝ කරලා බැලුවේ.
1: අහහ.
2: ඔක ඕනම් try කරලා බලන්න පුළුවන්. ගෙදර ඉන්න හස්බන්ඩ් සහ ඔබේ ආදරණීය බිරිඳ. හස්බන්ඩ් වයිෆ් දෙන්න එකතු වුණා. කුරුල්ලන්ට කැම දානලාට බලන්න.
1: ඒ ගොඩක් වෙලාට දැන් අපේ අම්මලා හැම කුරුල්ලන්ට කැම දාන කොට බලන් ඉන්නවනේ.
2: ඔව්.
1: ඒ කියන්නේ අම්මලා ළඟට ගියාම
2: අවුලන්නේ.
1: අවුලන්නේ.
2: ඒ තාත්තා ගියේ නැහැ නේ. තාත්තා ගියොත් ඔබ බලාගත්තා ඒක.
1: ඒකත් ඇත්ත.
2: තාත්තා ලව්වට ටැග් කරන අඩුයි නේ.
1: අහහ.
2: දෙන්න try කරලා බලන්න මේ කියනෝන්නේ.
1: හ්ම්.
2: මාත් දැන් කුරුල්ලන්ට කියන්න යනවා.
1: අදේද?

0: උදේ 9යි විනාඩි 14යි දැන් වෙලාව. අපි කිව්වා ටේක් කෙයා වැඩසටහනත් එක්ක අපි තව පොඩි වෙලාවකින් සම්බන්ධ වෙනවා කියලා. දැන් අද ටේක් කෙයා වැඩසටහන පැවැත්වෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. අපිට පාසලුත් එකතු කරගෙන අපි තොරතුරු දැනගන්න මේ වෙලාව සම්බන්ධ කරගන්නවා ගිහාන් ගීතිෂේ රයිබන් ගිහාන් සුබදසනක්.
1: අයිබෝන් සුබදේශනා කාවේ අපි අද දවසේදී මේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හෝමාගම ඔබ සඳහන් කරපු විදිහට ඉතින් අපේ මේ වත්මන් රාජ්‍ය ප්‍රමුඛ වැඩපිළිවෙලක් වෙන ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද තේක්කයා සොරැක්කෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිවුන වැඩසටහන තමයි අපි අද උදෑසන කාව්‍ය මේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ කළේ බත්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් ඒ වගේම හෝමාගම අධ්‍යාපන කොට්ටාසයට අයත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. ඉතින් අදත් උදෑසන මේ අවට පාසල්වල දුවදරුවන් 650කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට සහභාගී වුණා. අද දවසේදී උදෑසන පැවැත්ුනේ රථවාහන මාර්ගනතුරු සම්දර්ශනය. ඉතින් මේ වෙලාවේ දැන් අපි මේ දුවදරුවන් මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෝනාගාරයට කැඳවාගෙන ආවා. එහෙදි තවදුරටත් මේ දුවදරුවන් දැනුවත් කිරීමට ලියනිතයි ශ්‍රී ලංකා පොලිසිය රථවාහන දේශනය ආරම්භ කිරීමට නියමිතව තිබුණා තවත් සුළු මොහොතකින්. ඒ වැඩ කටයුතු අතරතුර කාර්ය මාසික එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් රථවාහන මූලස්ථාන පොලිසියේ පොලිස් ක්‍රියාභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිතුමන් උප පොලිස් පරීක්ෂක දයල් කාර්යවස මහතා. අපි දැන් අතිසාර්ථක වැඩසටහන් මාලාවක් දයල් කාර්යවස මහතා ගිය වසරේ කර අතිසාර්ථක වැඩසටහන් මාලාවල් 55ක් දැන් මේ දෙවන අදියර ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි පොඩි අදහසක් දැනගන්න කැමතියි ඔබතුමාට.
2: ඔකේ සුබ උදෑසනක් අහගෙන ඉන්න සියලු දෙනාටම විශේෂයෙන්ම අද අපේ දෙවන අදියරේ සිව්වන වැඩසටහන තමයි දීගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අපි තෝරගෙන කරන්නේ. ඉතින් මං හිතන්නේ අවට පාසල්වල ළමයි 650ක්. එතකොට මේ විද්‍යාලයේ ළමයි 1500ක් සහභාගී වුණා උදෑසන රථවාහන සංදර්ශනයේට. ඉතින් මාර්ග ආරක්ෂාව පිළිබඳව අපි උන්ට කියා දුන්නා. ඉතලා මාර්ගයේ මොනවද කරන්න වැරදි, ඉන් අනුතුරුව නිරතුරුව අපි වැරදි හිතින් අයින් කරගෙන නිවැරදිව මාර්ගය භාවිත කරන්න කෙසේද යන්න දෙවනු අපි කියා දුන්නා. ඉතින් අපි හිතනවා දරුවේ ඉතාමත්ම යුසුලුව ඒ නාට්‍ය සම්දර්ශනයේ නරඹුවා නරඹල දැන් අපි ඊළඟට රථවාහන දේශනයට ආවා. ඉතින් විශේෂයෙන්ම අද මේ වැඩසටහන කරනකොට වත්මන් ආණ්ඩුවේ අපේ කීම් ශ්‍රී ලංකා ආයතනය අපිට අමතක කරන්න බෑ ජනාධිපති ලේකම් කාර්යාලය ඒ වගේම ස්වාධීන රූපවාහිනිය ලක්කඬ ගුවන්විදුලිය වසන්ත ටීවී මේ සියල්ල එකතු වෙලා ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධව යනකොට ලංකාව පුරා ඊයේ දින අපි නීගමුව පුරවරය කරා හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ අද දීගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී මම හිතන්නේ අනාගතේ රට බාරගන්නේ මේ ආදරණීය දුව පුතාලට රියානතුරින්තර හෙට දිනක් උදා කරන්න කෙසේද යන්න පිළිබඳව තමයි අපි මේ දැනුවත් කරන්නේ. ඉතින් එහෙමනම් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ ඊයේතුයි වර්තමාන පොලිස් ප්‍රතිතුමාට ලේකම් ප්‍රියන්ත වීරසූරිය මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොලිසිය සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද හෝමාගම කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඒ වගේම සහකාර පොලිස් අධිකාරීතුමා ඒ වගේම හෝමාගම ස්ථානාධිපතිතුමා ඒ වගේම රථවාහන ස්ථානාධිපතිතුමා අපි සියලු දෙනාම ඉතාමත් ආදරෙන් ගෞරවෙන් සිහිපත් කරනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඒ වගේම පාසල් දුවදරුවන් මේ වැඩසටහන සහභාගී වෙනවා. විශේෂයෙන්ම අද දවසේ අපි ඔවුන්ට අනිවාර්යම සහතික පතක් ලබා දෙනවා ඒ වගේම රේණියාමක ජකත් එකක් ලබා දෙනවා ඒ වගේම පාසල් වලට කේතු ලබා දෙනවා රථවාහන කේතු ලබා දෙනවා ඒ වගේම තමයි ප්‍රශ්න අහලා අවසානයේ අපි ත්‍යාගයන් ලබා දෙනවා දරුවන්ට. ඉතින් එහෙමනම් හොඳ වැඩසටහනක් ලංකාව පුරා මේක යනවා. ඉතින් ඒක නිසා අද අපි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉඳලා අපි මේ ඔයගොල්ලෝ අමතන්නේ කියන විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය මේ වැඩසටහනට ප්‍රෝග්‍රෑම් වෙලා කටයුතු කරනවා. ඉතින් එහෙමනම් විශේෂයෙන්ම රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපි මේ අවස්ථාවේ තාමත් ආදරෙන් මතක් කරනවා.
1: ඔබතුමාට ඉතින් ලංකාවේ අනිවාර්යම මාර්ගයක උදෑසන පළමු නිලධාරියා

0: ධාරියා විදිහට අපිත් එක්ක එකතු වෙන්න පොලිස්නල් ධාරියා. වුන් තමයි මේ රතවාහන මෙහෙයවන්නේ. ඉතින් හැමදාමත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්ල් බැඳගෙන ශ්‍රී ලංකා පොලිසිය, එවැගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම සදහන් කරනවා. ක්ලේම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් මේ වැඩසටහන් මාලාව අපි සමස්ත කිවිණෙම ප්‍රයත්න කරන්නේ. අපි තවත් අවස්ථාවක සම්බන්ධ වෙන සූදානම් ලක්හඩ ගුවන් විදුලි ඔස්සේ තොරතුරු ගෙනෙන්න. බොහොම ස්තුතියි කාබයා අපි මේ වෙලාවට සම්බන්ධ කරගත්තට.
1: හොඳයි, බොහොම ස්තුතියි ගිහන් ගීති ෂේර අපිට තොරතුරු අරගෙන ආවේ. ටේක් කෙයා. තවත් අධීරයක් තමයි මේ විදියට ආරම්භ වෙලා වුන් සිදු කරගෙන යන්නේ හොමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉඳන්. අපි යාත්‍රතුරේ ඔබට මතක් කරනවා පැල්වත නිෂ්පාදන ගැන. අපිත් එක්ක ඉන්න අනුග්‍රහක භවතුන් අතර පැල්වත නිෂ්පාදන කිව්වට පස්සේ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ශාස්ත්‍රයේ දවන්තය විදියටයි අපි හඳුන්වන්නේ. ඔබට ඕන කරන කිරිබිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල්, මීකිරි මේ හැමදේම දැන් පැල්වත කියන නමින් ගන්න පුළුවන්. ක්‍රිමිරාජ කරල් ගුලි ගැනත් කිව්වා. ගෙදරක තියෙන්නම ඕන ඖෂධීය නිෂ්පාදන කීපයක් තියෙනවා. ආයුර්වේද ඖෂධ කීපයක් තියෙනවා. ඔයාතර ක්‍රිමිරාජ කරල් ගුලි වගේම වැල්මී පැණිය හදිස්සියේ නේද? උණක් කිඹිරිස්සාවක් හැදුනට පස්සේ අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් ටිකක් තියෙනවානේ ගෙදරනේ. අපි ඔය අත්බෙහෙත් කියලා තියන් ඉන්නේ. අන්න ඒ අතර තියෙන ඕන ආයුර්වේද ඖෂධයක් තමයි ක්‍රිමිරාජ පේයාව, වැල්මී පැණිය, ඒ වගේම හන්දි තෛලය. මෙන්න මේ කියන දේවල්. ඉතින් ක්‍රිමිරාජ කියන නමින් මිලදී ගන්න 0112 753 889 0112 753 889 කෝල් එකක් දෙන්න.

0: නමයයි විනාඩි 27යි වෙලාව.
1: දැන් හෙට FIFA World Cup එක පටන් ගන්නවා. එතකොට කාගේ තවදානෙ යොමු වෙලා තියෙන්නේ?
0: හරි.
1: එතකොට මෙසිලා, නේමාර්ලා, ඒ වගේ ගොඩාක් ෆුට්බෝල් ලෝකේ වීරයෝ.
0: ඔව්. හෙට කලෙලි බහිනවා.
1: ඔව්, හෙට ඉඳලා ඉතින් ආයි යන්නේ ෆුට්බෝල් උන්මාදේ.
0: අහහ.
1: ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි, ඇත්තටම ෆුට්බෝල්.
0: ෆුට්බෝල් නේ.
1: අපිට ඕක ජනප්‍රිය වෙන්නේ අපේ ලංකාවට, විශේෂම ආසියාවේ ෆුට්බෝල් වලට තියෙන උනන්දුව ටිකක් සාපේක්ෂව අඩු නිසා.
0: ක්‍රිකට් වර්ෂණි ගොඩාක් තියෙන්නේ නේද?
1: ඔව්. හැබැයි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩා විදියට සලකන්නේ ෆුට්බෝල්. ඉතින් බලමු ලස්සන දේවල් මේ يعني FIFA World Cup එකේ ඉතිහාසයේත් එහෙම රසවත් සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තිබුණා.
0: ඉදිරි තරඟවලදි දකින්න අහන්න පුළුවන් වෙයි.
1: රාජ්‍ය නායකයෝ ලස්සන ගෑන් ළමයි. එතකොට සෙලිබ්‍රිටිලා.
0: අන්න නැවතිච්ච තැන.
1: නෑ නෑ මං කියන්නේ මේ හැමෝම මෙතෙන්දි ඔය කොහේ හරි ග්‍රවුන්ඩ් එකේදී හම්බෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒවත් එක්ක ඔයාලට මතකයි පෘතුගාලේ එහෙම මේ ජනාධිපතිනිය ගැන එහෙම එක්තරා කාලෙක කතා වුණා අර ලස්සන ගෑන් ළමයි කියන. එයා එහෙම කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ ෆුට්බෝල් මැච් එකක් බලද්දි. ඉතින් අර ඒ නිසා එහෙම මේ න්ියුස් ටිකක් ඔය ඉන්ට්‍රෙස්ටිං ෆැක්ට්ස් කියලා කියන ෆුට්බෝල් එක ගේ තුන ටිකක් ඉස්සරහට අපි ඒවත් කතා කරමු.
0: සූර්ය කුමාර
1: ආදී උට කැප්ටන්සි එක නැතුණා ඉන්දියාවේ T20 World Cup එකේ ගෑල් දුන්න නායකයා.
0: සූර්යවංශී
1: බැත්තකින් තියන්නකෝ.
0: එයා ගත්ත
1: පොඩි කොල්ලේ 15 කොල්ලේ මේ World Cup එකේ ගෑල් දුන්න කැප්ටන්ට සති දෙකයි ඉන්දියාවේ මිනිස්සුන්ට මතක තිබ්බේ.
0: එහෙම තමයි අනේ ඕනම දෙයක් සතියයි දෙකයි නෙමෙයි මතක. ලංකාව විතරක් නෙමෙයි.
1: ආසියාවටම පොදුයිද මන්ද?
0: ආසියාවටම පොදුයි ඒක.
1: මේ ගිය පාර World Cup එකේ ගෑල් දුන්න සූර්ය කුමාර යාදවව නිකන් අර උදෑසන හෙළු කෙළපිඩක්
0: නෙරපාහැරියා.
1: T20 ස්කොඩ් එකෙත් නෑ, කැප්ටන්සි එකෙත් නෑ. කොහෙවත් හිටපු අයර් කෙනෙක් ගියාලා කැප්ටන් කරා.
0: ඒකනේ.
1: නැද්ද?
0: ඒක තමයි හැම දෙවල් වෙනව.
1: ඉතින් ඒකට හේතුව පහුගිය සංචාරවල සූර්ය කුමාර් පර්ෆෝම් කරේ නෑ.
0: අන්න ඒකයි.
1: ඊට පස්සේ ආව කතා කරපු අර කවුද පොඩි
0: දරුවා?
1: වෛභව සූර්යවංශ. ඊ අපිත් එක්ක ඒ ටීම් මැච් එක තිබ්බා. අපි ගොඩාක් අපේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් විචාරකයෝ කියලා තිබ්බා අපේ අයව දෝතට ගණී කියලා. ගන්න බැරි වුණා 14යි ගැහුවේ.
0: ඔව්. නායක සහනාරච්චිගේ කැච් එක ගත්තා ක්‍රීඩා පිටියට හරවලා යවුවා.
1: ඔව්. ඒ කියන්නේ ඔය මේ
0: ඩගාරේට.
1: කියන තරම් යකා කලුත් නෑ.
0: අපිට නම් ගේමක් ඇත්තෙම නෑ වගේ නේ.
1: මෙහෙමයි ඔය ධෝනිලා එහෙම මහේන්ද්‍ර සිං ධෝනිලා එහෙම පොරවල් කරෙත් අපේ තමයි. එහෙම ගත්තොත් ඉතින් වෛභව කියන කෙනාවත් අපිට එහෙම මේ අවතක්සේරු කරන්න බෑ. ලෝක ක්‍රිකට් ඔස්තාර්ලා අපි කියන ගේල්ලා එහෙම කිව්වේ. ඊළඟ ගිනිකෙලි සම්දර්ශකයා මෙයා කියලා. ඉතින් ඒක ඔප්පු කරලා තිනවා මේ දක්වා.
0: හරි.
1: ඉතින් තාම අපේ නැෂනල් ටීම් එකට අහුුනේ නැහැ. අහුවෙච්ච
0: දවසේ.
1: සමහරිට අපේ ක්‍රිකට් සහ මුළු මුලින්ම නැති කළා. 9යි විනාඩි 30යි වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද ලොතරැයි ප්‍රතිපල ටික බලමු.
0: ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත වැඩිවැඩියෙන් ගන්න. මොකද ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත තමයි හොඳම ටිකට් එක ඔබට මේ දවස්වල දිනුම් අවස්ථා වැඩිම ටිකට් එක. එහෙම හිතලා ඊයේ ගත්තේ ඔබ මහජන සම්පත 6213 වෙනි දිනුම් වාරය වෙන්න පුළුවන්. බලන ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ ඒ අක්ෂරය. ජය අංක 6 අංක 7 නැතත් අංක 7 අංක 4 බිංදුව සහ අංක 7. ගොවිසත 4455 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය X ජය අංක 34 අංක 45 අංක 59 සහ අංක 66. මෙගා පවර් 2561 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය M මෙගා පවර් සුපිරි අංක 21 ජය අංක 34 අංක 40 අංක 75 සහ අංක 76. දන නිදානය Y අක්ෂරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙනවා ජය අංක 22 අංක 54 අංක 70 සහ අංක 81. හඳහන 1522 වෙනි දිනුම් වාරයේ ජයග්‍රාහි ලග්නය තුලා ජය අංක 6 අංක 42 අංක 56 සහ අංක 59. අද සම්පත ඒ අක්ෂරයත් එක්ක අංක 7 අංක 4 බිඳුව සහ අංක 7යි ඔබට වාසනාව ගේන්නේ. NLB ජය 481 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය H ජය අංක 7 අංක 9 අංක 7 සහ බිඳුව. සුබ දවසක්. 329 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ලග්නය මීන ලග්නය ජය අංක 16 අංක 18 සහ අංක 47 ඔබට වාසනාව උදා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. උදේ 9යි විනාඩි 31යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: පිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මුදලාලි
1: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්ලිස් ගුරු ග්‍රැන්ඩ්සි කු දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවතෝ තාමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
2: මිරිස්
3: නම් මිරිස්
4: විජය මිරිස්.

0: සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: Live, beat, if it mix winner.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
5: evening drive with chamit and charu
0: sama anugrahaya
5: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketime yantrika sadambara himikaru ekuwanna adumama tanna 01177 679 579
6: නවයයි විනාඩි 39 වෙලාව. විජය නිෂ්පාදන අතරේ තියෙන විජය අපි කතා කරන නූඩල්ස් ගැන.
5: බෙරි වෙන්නේ නැතුව ඉක්මනින්ම හදාගන්න පුළුවන් හොඳම නූඩල්ස් වර්ගය තමයි විජය නූඩල්ස් කියලා කියන්නේ. ඉතින් විජය නිෂ්පාදනම එකතු කරලා ආයෙත් නූඩල්ස් එක උනත් රසට හදාගන්න පුළුවන්කම තියෙනවා. අපේ රසය රටේ සමට බෙදෙන નિયම කුළුබඩු ටික ගන්නකොට ඔයා ගන්න ඕනේ විජය කියන නමින්.
6: ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් තමයි ලංකාවට ගෙනාවේ. එතකොට දැන් මේ දවස්වල මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාට පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට. එතකොට අමල්ක මැණික් කඩවට තමයි කෝල් කරන්න ඕනේ, මේ මැසේජ් එකක් දාන්න ඕනේ.
5: ඒ කියන්නේ ඔයාගේ අයදුම් පත CV එක මෙයාට යවන්න 076 423 94 27 කියන නම්බරකට තමයි එවන්න ඕනේ. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තමයි මේ විදිහට රැකියා අවස්ථාවක් ඔන්න ඇවිල්ලා තියෙන්නේ.
6: එතකොට මේ ඩෝමා පහුගිය කාලෙම ලංකාවේ නේද සෑහෙන පිරිසක් විශ්වාසයෙන් යුතුව මිලදී ගත්තා. ඉතින් ඒවැ දැන් ඔයා සර්විස් එක එහෙම එතකොට නිසි කාලෙදි හරියට කරගන්න. ඒ වගේම අලවෙන් පසු සේවාව කියන එක ගැන කිසියම් විදිහකයක් තියාගන්න එපා. කෝල් කරන්න 01176 679 579 ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තවත් යන්ත්‍රෝපකරණ ගන්නාවක් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒවට කතා කළා වගේ බිස්නස් එකත් එක්ක ගැළපෙන විදිහට ඒ ටික කතා කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන
5: අපි කිරියාශ්‍රිත නිෂ්පාදන ගැන කිව්වා. ඔබට කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මේ කිරිමේ හැමදේම විවිධ ෆ්ලේවර්ස් වලින් දැන් බටර් එක ගත්තත් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. සෝල්ටඩ් බටර්, නන් සෝල්ටඩ් බටර්, චිලි බටර්, ගාලික් බටර්, අයිස්ක්‍රීම් ගත්තත් එහෙමයි. බටර් ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරේන්ජ්, යෝගට් ගත්තත් එහෙමයි. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබට ඕන කරන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට ඔයා ගන්න ඕන පැල්වත්ත නිෂ්පාදන විතරයි.
6: රයිට්. සින්දුවකට ගිහිල්ලා මුක් වණ්ඩ 9:41 වෙලා.

0: නවයයි විනාඩි 52යි වෙලාව. අපි යන්න කියලා හදන්නේ.
1: අපි යන්න කලින් මතක් කරනවා විජේ නිෂ්පාදන අදත් රැට කැමු වෙනකොට දවල්ට කැමු වෙනකොට හවසට මොනවා හරි හැදුවත්
0: කොහොමද ඒටත් ඔයාලට ඕන වෙනවා විජේ නිෂ්පාදන.
1: විජේ කියලා කියන්නේ අන්තර්ජාතික මට්ටමේ කුළුබඩ නිෂ්පාදනයක්. ඉතින් තත්ත්ව සාතික සියල්ල තීරණ නිසා බය නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. පැලත කිරි වීදුරුවක රස බලන ඔයාලට ලංකාවේ අපේ කියන ආඩම්බරයේ දැනෙනව නේද? කිරි ගොවියන් 30,000කට වැඩි පිරිසක් පැලත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා.
0: එහෙනම් අපි ආයේ මුණ ගැහෙන්නේ හෙට උදේ 7:00. ගිහින් නම් සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී දෙන්නේ මාරාන්තිකයි.
4: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
5: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ഒപ്പം

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: වනතවිල්ලු පොලිස් වසභේ කාර්තිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී වෙඩිතබා ඝාතනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේගේ පුද්ගලයා කජුවත්තක කජු ඇඳීමට ගොස් සිටියේදී එම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනවලදී තහවුරු වුණේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එම වතුයායේ බොරකරුවන් 8 දෙනෙක්. වායු රයිෆල් 4ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. වනතවිල්ලු පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. බහරීනේ සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකා ආරක්ෂක මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ සඳහන් කළා. ඒ ඇමරිකාවෙන් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් බහරීනයේ ඩ්‍රෝන් ප්‍රහාර හා ජෝර්දානයේ දිගදුර මිසයිල් එල්ල කළ බවයි ඉරාන බලධාරීන් පෙන්වා දුන්නේ. කුවේටේද ගුවන් ආරක්ෂක පදිතිය සක්‍රිය කර තිබෙනවා. ප්‍රහර වැළැක්වීමට හැකි වූ බව ක්වෙඩ් ආරක්ෂක අංශ සඳහන් කළා. මිලකලක් හඩ ප්‍රවෘත්ති පෙරවර 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Rita Why Beat Ikit Mix Weather Heartbeat
6: සම අනුග්‍රහය
7: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
8: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
7: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

අයිබන් යාලෝ හැමෝටම ආදරෙන් බිරුණු උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබගේ හද ගැස්ම ඔබගේ හද ගැස්මට කතා කරන එකම තැන ලකන හાર્ට් බීට් අපි පටන් ගන්න හදන්නේ. ලස්සන සින්දුරිකක් අරගෙන හાર્ට් බීට් ටිකට කතා කරන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් දවල් 12 වෙනකන් මට පුළුවන් හાર્ට් බීට් එකත් එක්ක කතා කරන්න. ඊට පස්සේ ප්‍රවෘත්ති විරාමෙන් පස්සෙත් පුළුවන් ඔයාගේ හાર્ට් බීට් එකට කතා කරන්න. ළඟාවේ ලස්සනම සින්දු, ආදරණීයම සින්දු, මිනිසුන්ගේ හිතවලට කතා කරන සින්දු ටිකක් අරගෙනයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ අතරේ ඔයාට පුළුවන් හાર્ට් බීට් එකට ඔයාගේ හાર્ට් බීට් එක සමාන කරන්න. ඔයාට තියෙන්නේ අපිට මැසේජ් එකක් තියන්න 0703935937. ලංකාවේ කොහේ හිටියත්, ලෝකේ කොහේ හිටියත් ඔයාගේ හાર્ට් බීට් එක තේරෙන එකම තැන තමයි ලකඳ හાર્ට් බීට්.

0: ද තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

പഴയാളുണേ ഉദയ ദഹായ വിനാടി വിസി ദേക്കായി ആദരണീയ ഹിത്തോളുടെ കഥാകൃ നിലക്കന്റെ ഹാർട്ട് ബീറ്റ് ലങ്കാവെ ആദരയെ പിരുണു മിനി സുന്നവാനി തീ അഭിദാന്നവൻ ഏകിന്നുത് വെടിഹറിയാക്കിനെ ലക്കണ്ട ഹാകിന് റൈറ്റ് എം അയട് മേ മുഞ്ചി പണിവിടയാക്കി തീന മതക്കരൻ ഒയാ ഒയാഗി ആദരണീയൻകന ഹിത്തനവ വെടിയൻ ഹിത്തന കെനിക് ഗുഡക് ഹിത്തന കെനിക് ഒന്ന് ഹിമായട്ട് അപ്പി අපේ අයට අපි වසවිස කවන්න කැමති නෑනේ. එහෙම අයට ඔයා තෝරගන්න ඕන නිෂ්පාදනයක් ගැන පුංචි පණිවිඩයක් තමයි මම කියන්න හදන්නේ. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත කිරි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට්, පැල්වත්ත එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් පැල්වත්ත ආයතනයෙන් ඔබට තිළින කළා තිනො. ළඟම රීරි සුපිරි වෙල්ද සෙල් සහ පැල්වත්ත පැල්වත්ත අල්වේ නියෝජිතයන්ගෙන් ඕගලන්ට ලබා ගන්න පුළුවන් මේ නිෂ්පාදන හැම එකක්ම ආයිතින් ඔයලා බලන්න දෙයක් නෑ. අපේ රටේ දේවල් වසවිස නැති නැවනැගනති අපේ දේවල් තමයි පැල්වත නිෂ්පාදන අතරින් ඔබට ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේමයි ලංකාවේ මීළඟ හඬ පෞරුෂය. ලංකාවේ මීළඟ හඬ අපි හොයාගෙන යන්න ලෑස්ති. දේමකුණත් ගොඩක් යාළුව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ සින්දු එවල දිනනවා. ආ ලස්සන WhatsApp ඔස්සේ ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරලා ඔයාගේ සින්දුව රෙකෝඩ් කරලා අපිට එවන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් එහෙම යාළුවෝ ගොඩක් අපිට මේ වෙනකොටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මොකද්ද කරන්න ඕනි කියලා එක දවසක් අහලා මේ කෝල් ගල්ල බැයිද සින්දුවක් කියන්නේ කියලා තහලා තිබ්බා. ඔයාට කරන්න තියෙන්නේ 0.7 0.6 366 166ට මේ දැන්ම අපිට WhatsApp message එකක් එවන්න. මේ නම්බර් එකට නෙවෙයි ඈ. ඔයා දැන් request කරන නම්බර් එක තියෙනවනේ 0.7 0.3 93 5 93 7 ඒක නෙවෙයි. 0.7 0.6 366 166 0.7 0.6 366 166 දැන්ම අපිට WhatsApp message එකක් එවන්න. ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඔයාගේ හඬ අභිෂේක කරන්න අපි ලෑස්ති. මෙහෙමනේ කොපි කරාට සම කරන්න බෑ කියනවනේ. ඉතින් අපි මේ වැඩේ ඉස්සලම් පටන් ගන්නකොට ලංකාවේ හුඟක් අය මේක පටන් ගන්න ට්‍රයි කරනවා. හරි. ඒත් අපි දන්නවා අපිත් එක්ක ඒ හඬ පෞරුෂය දැන් ඉන්නවා. එයා අපිට මෙසේජ් කරන්න ලෑස්ති. එයා අපිට සින්දු එවන්න ලෑස්ති කියලා. හරි. කොමුණත් කමන්නේ මං මේ පළවත නිෂ්පාදනයක් ගෙදර අර යන ගමන් යාළුවෝ ටික එකතු කරගන්න හදන්නේ. ඔන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මුලින්ම ඩ්‍රින්කු පහේ කනුවේ ගුණශීලී ඇතුළු පිරිස මෙසේජ් කරලා දෙනවා. වැලවයේ තරු මම වහගෙන ඉන්නේ. ඔන්නවත් මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම ක්වෙට් වලින් ප්‍රියන්ත යගේ වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා මට මෙසේජ් කරලා දෙනවා. ඔන්න ඊට පස්සේ අඹන් පොළ අම්බලංගොඩ හොදේ ප්‍රියන්ත, පර්ල්, ශාන්ති, ලිතුලි, යතුම්, යශිකා, නයෝමි කට්ටියම ඉන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ සුබම සුබ උදෑසනක් වේවා කියලා දිනවා. හරි, සුබම සුබ උදෑසනක් වේවා කියලා දිනවා. කවුද එහෙම කියන්නේ? මම ලස්සන සින්දුවකට එකතු කරගන්න බරුදල්පොල එල්.එස්. ප්‍රනාන්දු. එයා තිනු. ඊට පස්සේ හායි කොහොමද ඔයාට? ඔන්න ඉන්න කට්ටිය මං කියන්නම්. අද මට බොදු සින්දුවක් ඕනේ. මං දුන්නනේ ඉතින් බොදු සින්දුවක් ඒකනේ. දෙවුනි තිමිර පුන්සඳි යෙන්දි යමුන පුංචි වජිර පුංචි අනෝම පුංචි අම්මා දිලීප කොටිකවතේ චන්දිම අබේගුණ වර්ධන මාවත ආදරෙන් එකතු කරගන්නවා කියලා හාඩ් ගොඩක් කියලා තිනවා. රයිට් චන්දිමා එහෙම කියනකොට තව ඉන්නෝ යාළුවෝ ටිකක්. ගුඩ් මෝර්නින් හાર્ට් බීට් මාමත් එකතු කරගන්න මත් එක්ක. අද නම් ගෙදර ඉඳලා වැඩ. වර්කින් ෆ්‍රොම් හෝම්. හරි. යාමත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම ඩුබායි වලින් නිමේෂා, හස්බන්ඩ් මහේෂ්, දුව චිරාය අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තමයි යා මැසේජ් කරලා තියෙන්නේ. Hi, good morning. කාලේ යනවා අපිට නොතේරීම. කාලයත් එක්ක හරි හරියට දුවන අපේ කෙල්ලු ටිකට ලස්සන සින්දුවක් දෙන අපේ සර් ඇතුළුව ඉනෝකා කුමාරි, වානිල්, කුසුම්, මොනිකා, ගයා, ජාන, චමිලා, පුෂ්පා, චූටි කුමාරි, සිත්ම, නිසංසලා ඉන්නවා කියලා නූදි තමයි මට මැසේජ් කරලා තියෙන්නේ. ඊට පස්සේ සුබදසනක් අපිට සින්දුවක් දෙන්න ඉචි අනුර පුසලාව බීජී ජනපදේ ඉඳන් තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. ඩ්‍රයිව් කරන ගමන් මැසේජ් කරන කොල්ල කවුද? මහේෂ්. ඩුබායි වලින් අපිට සින්දුවක් ගහන්න අපිව එකතු කරගන්න කියලා තමයි මහේෂ් අපිට මැසේජ් කරලා තියෙන්නේ. හරි, තවත් යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් මට මැසේජ් කරන ගමන් ඉන්නේ. ඒ අතරේ මම ඔයාලට සින්දුවක් දෙනවා. ඔයාලට තියෙන්නේ මට නිදහසේ මැසේජ් කරන්න 0.7 0.3 93 5 93 7.

0: උදේ 10යි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත heartbeat

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: උදේ 10 විනාඩි 38යි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උදේ 10:40යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
8: ඉවරයි.
9: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
10: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
11: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
10: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
2: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
2: Rasayenut ihala. Gunayenut ihala. Vijaya tose mishranaya.
0: Vijaya products. Ape rasaya. Rate sabata. Heart.

රයිට් යාලුවනේ හුදේ 10යි විනාඩි 50යි වෙලාව. හાર્ට් බීට් අහගෙන ඉන්න, රට වටේම ඉන්න, ලෝකෙ වටේම ඉන්න, ලකන අහගෙන ඉන්න යාලුවෝ ටික එකතු කරගෙන ලස්සන වැඩ කරන හදන ඒ අතරේ අපි ඔයාට මතක් කරන්න ඕනේ පැල්වත නිෂ්පාදන ගැන. දැන් අපි ලංකාවේ තියෙන නේද හැමෝම කියන බ්‍රෑන්ඩ්, හැමෝම කියන දේවල්, කිරි ගත්තත්, බටර් ගත්තත්, අයිස්ක්‍රීම් ගත්තත්, ඔය මොනා ගත්තත් හැමෝම කියන ඒවා අහගෙන බලාගෙන ඉන්නවනේ. හැබැයි ලංකාවේ 100%ක් ලංකාවේ නිෂ්පාදනය කරන, ලංකාවේ දේවල් වලින් නිෂ්පාදනය කරන, වසවිස නැති අපේ දේවල් වලින් නිෂ්පාදනය කරන දෙයක් ගැන ඔයා හැමදාම හැමෝම ප්‍රමෝට් කරනවා අහලා තියෙනවද? ඒගොල්ලෝ කියන්නේ හැමතිස්සෙම පිටරටින් එන ඉහළ පෙළේ හැම නිෂ්පාදන කියලානේ කියන්නේ. හැබැයි ලංකාවේ දේවල් වලට නේද අපේ දේවල් ගැන අපි හැමතිස්සෙම කතා කරනවා, අපේ දේවල් රැක ගන්න ඕනේ කියලා. ඇයි වසවිස නැති අපේ දෙයක් තියෙනවා නම් අපි ඒක හොයාගෙන යන්නේ නැත්තේ ඇයි කියලා සමහර වෙලාවට අපිටම හිතෙන වාර අනන්තයි. ඒකට එකම විසඳුම තමයි ඔයා අපේ දේවල් හොයනකොට, ඔයා අපේ දේවල් කියලා විශ්වාසයෙන් ගන්නකොට පැලවත නිෂ්පාදන කියන එක ගැන ආයි ඔයාට අමතක කරන්න දෙයක් නැහැ. ඔයාට සුපිරි වෙළඳසැලකට, එහෙම නැත්නම් පැලවත අලවි සැලකට ඔයාට ගිය ගමන් ඔයාට ගිහිල්ලා ඉක්මනට කිසිම දෙයක් හොයන්න බලන්න නැතුව ගන්න පුළුවන්. එක්ස්පයරි ඩේට් එහෙම බලන්න ඕනේ. හරි. හැබැයි පැලවත නිෂ්පාදනිකව මාඩ විශ්වාසයෙන් අනිත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ගන්න පුළුවන් එකම නිෂ්පාදනය තමයි මේ පැලවත නිෂ්පාදන කියන්නේ. ඒ වගේම රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. නයිබාරක් මේ වාර්තාව අලුත් කරමින් ද ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑගිට අමතරව රුපියල් කෝටි 1ක පවර් සුපිරි තෑග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑගිට සුපිරි මෝටර රථයක් ඔයාට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ සැබෑ කරගන්න රුපියල් 40කට තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ඔයාට අදම විලට ගන්න. ඊළඟික තමයි ඊළඟ පරපුරේ කටහඬ. අපි හොයාගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේක මේ ඔයාට ලොකු හැකියාවක්. අපිට එහෙම බෑ. අපිට ලොකු හැකියාවක් නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔයාගේ හැකියාව ඔය අවතක්සේරු කරන්න එපා. සිඳු කියන ආස. හැබැයි තාමත් කාටවත් ඇහුනේ නැති සුපිරි කටහඬවල් තියෙන යාළුවව මෙන්ෂන් කරන්න උනාට සුපිරි චාන්ස් එකක් තියෙනවා. කරන්න තියෙන හරිම පුංචි දෙයක්. ඔයාගේ හිතට දැනෙන ඔය ලස්සනම ගායනා කරන සිඳු වර්ක පුංචි කොටසක් ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න. ඊට පස්සේ ඒ වොයිස් කට් එක 0.7, 0.6, 366, 166 WhatsApp කරන්න. ඉස්සරහට වෙන්නේ මොනවද, කොහොමද ඒක කරන්නේ කියලා අපේ ටීම් එක, අපේ නිෂ්පාදක කණ්ඩායම ඔයාව සම්බන්ධ කරගෙන කියයි. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි දන්නවනේ ඔය අපිත් එක්ක ඉන්න ඔය අපි ගැන හොයනෝ කියලා, ඔය අපි ගැන හොයනෝ බලනෝ කියලා. ඒ වගේම තමයි ඉතින් සින්දුවක් අහන්න මේ පැත්තට එන්න, ඔයාගේ සතුට කියන්න, ඔයා කවියක් ලිව්වා මේක කියන්නේ. හැම තිස්සේ මේ හැම දෙනටම ඉන්නේ ඉතින් අපි තමයි. හරි. රයිට්. බලමු යාළුවෝ ටිකක් ඉන්න. ඕනම සින්දුවකට අපි එකතු කරගන්න. හොරණ බැල්ලපිටියේ මනෝරි, ඉසුරු සුහස්, මතුගම පැලවතින් රාණිදුව සහ දුව සඳු, ලක්කඩන හැමදාම ආදරෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ මහර්ගම ඒගොල්ලන්ගේ ෆැෂන් ආයතනේ කල්මනාකාර දිලංක නදීෂාන්, රසික චනිතු, පසිදු චමෝත්, ගයාන් සිරිවංශ, ගාමිණි ලසිත චුට්ටි, අනුර කුමාරි, ශාන්ති නිරෝෂා, හර්ෂණි සුභා, දිනුෂා, කමනි චන්ද්‍රානි, රේෂා නයනි, දිල්පචිත්‍ර එකතු කරගන්න කියලා ඒගොල්ලෝ මහර්ගම ඉදලා තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. මේ වගේ වෙලාවට මේ ඒගොල්ලෝ සද්ද වැඩි කරගෙන ඒගොල්ලන්ගේ ෂොප් එකේ අපි වහගෙන ඉන්නවා. හරි. මඩපත ලක්ෂ්මන්, තමරා, නිසානි, චේතනා, තේජ්, අවෝර්, පුජිපුතා, භාග්‍ය, අවිෂ්ක, සේරුවා වෙල කෙඩිය, සමරසිංහත් එකතු කරගන්න කියලා ඒගොල්ලෝ තව මැසේජ් එකක් කියලා තියෙනවා. අනිත් යාළුවෝ ටික. සුබදාසනක් වේවා, සිතුම් පැතුම් මිටු වෙන ලස්සන දවසක් වේවා. ආදරණීය ලක්කඩ ආදරයෙන් හැමදාමත් අහන්නේ, මමත් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. සීෂෙල් සිදන්, බණ්ඩාරගම ප්‍රදීප්, ලංකා, ආදරයි ලක්කඩට හැමදාම කියලා තියෙනවා. සීෂෙල්ස් වල ඉඳන් නේද කොච්චර දහහක් වැඩ තිබ්බත් අපි වහගෙන ඉන්න අපේ යාළුවෙක්. රයිට්. සිදුවකට එකතු කරගන්න ලසන්ති, දයානි, නිලානි, දිල්රුක්ෂි, අපි පිළියන්දල සෙට් එක ඔන්න මට මැසේජ් එකක් දාලා තිනෝ, අනිවාර්යෙන් එකතු කරගන්න. සරච්චන්ද්‍ර ඩයස්, ගලේකඩේ රයිගම ඉඳලා සරච්චන්ද්‍ර මාව වහගෙන ඉන්නවා. ලසන සිඳුවක් ඕනේ කියලා තිනෝ, ඒ සිඳුව මන් දුන්න චන්ද්‍රලීනාච්චිගේ. රයිට්. මම ගීතානි හස්බන්ඩ් මෙන්ඩිස්, දුව රේකා, එතකොට දිනීෂා, පුතා රුචිර, රුවන්, සුරාජ්, තෙවිෂ්, රශ්මි, ජේස්වත් එකතු කරගන්න කියලා තිනෝ. මොනුගුරන්නේ දෙවිෂ්, රශ්මි, ජේස් ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්කන්ට සුබුදසනක්, හાર્ට් බීට් ඉත් ගයන්, ලස්සන සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික්, කරුණාපාල, ඈන්, සහන්, ෂෙවෝන්, ෂනෙල්, රශ්මි දුව, ලිලි, මොනෙස්ටා දුව මවත් එකතු කරගන්න කියලා එයා මැසේජ් එකක් දාලා තිනවා. හරි. එහෙමනම් ඔයා තාමත් මට මැසේජ් එකක් තිබ්බේ නැත්තම් ඉක්මනටම ඔයා මට මැසේජ් එකක් තියන්න. ඔයා මොන වයිබ් එකේ හිටියත් මේ වෙලාවෙනේ ඔයා රොමෑන්ටික් වයිබ් එකේ ඉන්නව වෙන්න පුළුවන්. නැත්තම් පොඩි විරහව පිරුණු පුංචි ටච් එකේ ඉන්නව වෙන්නත් පුළුවන්. හැබැයි එමත් නැත්තම් ඔන්න ඔය ඕන දෙයක් වෙන ඕන දෙයක් වෙච්චාවේ ආස කඩාගෙන වැටුණාවේ. හැබැයි මම මගේ
ගමන යනවා කියලා ඔහේ වැඩ කරනවන් ඉන්නව එන්නත් පුළුවන්. ඒ මොන වයිබ් එකේ හිටියත් බෑවන්න මට මැසේජ් එකක් 07 03 93 5 93 4.

0: වගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 10 වනදා උදෑසන 7 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්ව තෝරගන්න එපා

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: අපරාධ හා භද්‍රව්‍ය නිවාරණයට පොලිසිය ආරම්භ කළ බෙහෙවින් තවත් පුද්ගලයන් 27,806 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිටත් තරඟුටගත් සංඛ්‍යාව 592ක්. අපරාධ සම්බන්ධයෙන් 30 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්තකරුවන් 145 දෙනෙක් අතරින් ඇති බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරීව රියපැදවීම හේතුවෙන් 160 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. නිසි බලපත්‍රයක් නොමැතිව වසර 17ක් ගුවන්ඩයානා පේසර කළ බවට කැනඩා හිටපු ගුවන්ඩියමේකුට චෝදනා එල්ල වුණා. ඔහු ගුවන් ගමන් දවසයකට වැඩි සංඛ්‍යාවක් මෙහෙයවා ඇති බවටයි විමර්ශනවලදී තහවුරු වුණේ. මාස 4ක විමර්ශනයකින් අනතුරුව කපිතාල් ජෙෆ්රි වෝල්ට වංචා සහ අනිකුත් චෝදනා එල්ල කළ බව පොලිසිය සඳහන් කළා. 2009 සහ 2025 අතර කාලයේදී දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් දවසයකට අධික සංඛ්‍යාවක් ඔහු මෙහෙයවා තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: තිළින කිරීමේ බැති පරතා එකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා.

0: 11යි විනාඩි 11යි වෙලාව.
1: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 0.77 777 7374.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

லக்காண்ட ஹார்ட் பீட். එවගේම රිදීකම චන්ද්‍රසේකර පවුලේ හැමෝමත් එක්ක බිරිඳ තමරා නන්දනී මල්ලි දිලිප් චන්ද්‍රසේකර යාගේ බිරිඳ ශානිකා සුදුවයිය තුෂාර චන්ද්‍රසේකර බිරිඳ හර්ෂණි ඔක්කොම ඉන්නවා කියලා රිදීකම චාමින්ද්‍ර ශ්‍රී චන්ද්‍රසේකර අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඩිලා නිරෝෂ් හංවැල්ල ලස්සන සින්දුවක් ඕනේ කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා. හරි අපි අනිවාර්යෙන් බලමු. කොහමද බලංගොඩ තේනුක ලස්සන සින්දුවකට මාව ඉස්කෝලේ යාළු හැමෝමයි නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි ගමේ හැමෝම එකතු කරගන්න කෝ කියලා තිනවා. එකතු කරගන්නවා තමයි කෝ කියන්න ඕනේ. රයිට් ලක්කන හાર્ට් බීට් හදත් අපි අහගෙන ඉන්නෝ සින්දුකට අපි එකතු කරගන්න කොටා විරකොඩි බේකරි කට්ටිය ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ එතකොට චම්පමිස් ලක්ෂ්මිමිස් දිස්නමිස් මදුසංක විජේ ජය මාම තමයි එහෙම අපිට මැසේජ් එකක් කියලා තියෙන තෙරුවන් සරණයි කියලා තියෙනවා. හරි තවත් මැසේජස් ඔබ කට්ටියක් ඉන්නවා ඒ කට්ටියවත් ඉක්මන් එකතු කරගමු. කවුද මේ අකාර

මව සිින්දුකට එකතු කරගන්න කියලා මහේෂ් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමිදු වාද්දු වෙන්න එකතු කරගන්න මගේ අයියා වගේම යාළුවෝ අමිත් අයියවත් ලස්සන සිින්දුවකට කියලා තමයි දාලා තියෙන්නේ. හරි, ඊට පස්සේ සුබ දවසක් අයියේ මං හෂිනි හස්බන්ඩ් මනෝජ් ලස්සන සිින්දුවක් ඕනේ කියලා එයා අම්පාරේ මැසේජ් කරලා තියෙන්නේ. නුවර සංජීවත් මැසේජ් එකක් දාලා දෙනවා අයියේ මට ලස්සන සිින්දුවක් දෙන්න කියලා. ඒ වගේම රත්නපුරෙන් චමිදු ඔයාගේ මැසේජ් එකක් මම දැක්කා. ඒ වගේම ලක්කඩ අහගෙන ඉන්නවා මේ වෙලාවේ එකතු කරගන්න මාවත් ලස්සන සින්දුවකට කියලා රත්නපුරේ ඉඳන්. හරි, රත්නපුරේ රත්නේ වාරියගම තමරා කුමාරි තමයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම කේඩී සමරසිං ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. එයාගේ ගුවනේ මිතුරු යනවත් එකතු කරගන්න කියලා. ඒ වගේම කොහොළොනේ ජයකලණි ඇතුළු පිරිස ඉන්නවා. උපාලි චේත්‍රාණී මාධව කසුන් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි එයාගේ මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අය ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මත්තේ ගොඩින් මලිති පබසරා. හරි, ඔන්න ඔයාවත් අපි අනිවාර්යෙන් එකතු කරගන්නවා. රයිට් ගැටිම එකතු කරගෙන ඉක්මනට අපි සින්දුවක් අහලා කතා කරමු. ඒ අතරේ ඒ වගේ මැසේජ් එක තියන්න 0703 93 5 93 7.

0: 11 විනාඩි 31 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ලක්හඬ හාට්.

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙක්කියම් සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 10 වනදා උදෑසන 7 සිට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට ලකන රේඩියෝ ITN
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලකන හට් බීට්

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11:45.

0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: Beat.
1: ප්‍රවෘත්ති හරණතොනීට කලින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක වෙතෙක් ලංකාවේ දෙවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පව යලිත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැය්‍යකින් දිනා ගන්න පුළුවන් දෙවන්ත මෙගා සුපිරිතෑගකට අමතරව රුපියල් කෝටියක පව තෑග්ග සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරිතෑගකට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. මුදල් හීනිය වෙනුවෙන් වගේම සුපිරි මෝටර රථයක හීනිය සබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අද මිලට ගන්න. රයිට් එහෙනම් මේ ප්‍රවෘත්ති අහලා අපි ආයිමත් තව ටිකක් සින්දු අහන්න පුළුවන්. ඒ අතරේ ප්‍රවෘත්ති විරාමයට යන්න කලින් යාළුවෝ ටිකක් ඉන්නවා මට මැසේජ් කරපු. ඒ අයත් ඉක්මනටම එකතු කරගන්නම්. රයිට් සුබ දවසක් මම මොරටුවෙන් වසන්ත. ලස්සන සින්දුවකට එකතු කරගන්න දුව ඉමල්ෂා නෝන ඉෂාරා හරි හැමෝම එකතු කරගන්න කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා. ආයයි කොහොමද අයියේ කියලා තියෙනවා. පින්නවල චන්දි ලස්සන සින්දුවක් ඕනේ එයාට කියලා තියෙනවා. මගේ අක්කා අයියා දරුවෝ දෙන්න ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. පුතාලා සෙතු නෙතු හස්බන්ඩ් සමින්ද යත් ඉන්නවා කියලා තියෙනවා. මතුගම ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා එයා කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ලක්කඩ. අපිටත් අපිත් ලක්කඩ අහගෙන ඉන්නේ බණ්ඩාරගම උමාගාමන්ට් එකේ සෙට් එක. සද්ද වැඩි කරගෙන අහන්න ඕනේ එහෙනම් දිගටම. කොහමද ලොකු අයියා සද්දෙම ලක්කඩ අහගෙන ඉන්නේ? මම ආසයි ජෝතිපාල මාත්‍යගේ සින්දුව දුන්නා නේද? ඉනෝක කණ්ඩලමේ දෙමඩ හැත්ත පාලම ළඟ පුංචි කඩේ ඉන්නේ. මගේ පල්ලු හැමෝම එකතු කරගන්න කියලා තමයි එයාත් කියලා තියෙන්නේ. ඒ වගේම මෙන්ඩිස් ඉතාලි වලින් මාව අහගෙන ඉන්නවා. මෙන්ඩිස්වත් මං ඔන්න එකතු කරගන්නවා. රයිට් එහෙමනම් කිසුඳු ටික දීගෙන අපි ප්‍රවෘත්ති විරාමයට යන්න ඕනේ ලංකාවේ. රටේ තුටේ ලෝකේ මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. ඔයාලට ප්‍රවෘත්ති විරාමයේදී ඔයාලට දැනගන්න පුළුවන්. එහෙමනම් තාමත් මැසේජ් කරේ නැති අයට අපි දිනන 12 මාරින් පස්සේ එක වෙනකන් ඔයාලට මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. එහෙමනම් ඉක්මනට මැසේජ් කරන්න අපිට 0703 93 5 93 7ට. රයිට්. ලක්කඩ හැමදාම ඔබට දුකට සැපට ආදරෙට ඉන්න. අර සින්දු එව්වේ නැති අය සින්දුවක් කියලා WhatsApp මැසේජ් එකක් එව්වේ නැති අයට තාම චාන්ස් එක තියෙනවා ඈ 0703 96 166 166 166ට. මැසේජ් එකක් ඉක්මනට දාන්න ඕනේ. රයිට්. ඉක්මනට දාන්න ඕනේ WhatsApp වලට. ආගේ සින්දුව ඉස්සරහට ඔයා නිකන් තරුවක් උන දවසර කියයි මමත් මුලින් මේ වගේ සින්දුවක් යවලන්නේ තරුවක් උනේ කියලා. රයිට්. එදගන් ඔයා මැසේජ් කරනකන් මං ගිහලා එන්නම් ප්‍රවෘත්ති අහන්න.

0: විලාව මධ්‍යහන 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: පොලිස් ඇමති අනන්තගෙන් සලේකඩ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය. රටතුල බලශක්තිය සුරක්ෂිත බව අගමැතිනිය කියයි. මුහුදු ප්‍රදේශ කිහිපයකට යාත්‍රා නොකරන්නයි උපදෙස්. හිටපු නාවික හමුදාපති රවින්ද්‍රත් අපරාධ සැක්කරු ලයිස්තුවකට. වනතවිල්ලුව කජුවත්තක වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට. ඉරානයේ සහ ඇමරිකාව අතර යලිත් වෙඩි හෝමාරෝ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. බලශක්තිය පිළිබඳ ජාතික ජනබල වේගය ලබා දුන් පුරුදු ඉටු කරමින් පවතින බව අග්‍රාභාත්‍ය ආචාර්ය හරිනම්බර සූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් පුනර්ජන්නීය බලශක්ති ප්‍රතිශතිය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ සතු ඉලක්ක සහ උපායමාර්ග සැලැස්ම කුමක්ද? සූර්ය සහ සුළන් බලයෙන් නිපදවන විදුලිය ප්‍රධාන විදුලි බල පද්ධතියට බාධාවකින් තොරව අවශෝෂණය කර ගැනීම සඳහා අලුතින් හඳුන්වා දීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධති BESS ව්‍යාපෘතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වත්මන් ප්‍රගතිය කුමක්ද? මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය හරහා ඉදිරියේදී ජනතාවට සහ කර්මාන්තශාලාවලට අඩු පිරිවැයකින් විශ්වසනීය සහ ගුණාත්මක
1: පුනර්ජනනීය ප්‍රවයන් සම්බන්ධයෙන් අග්‍රාභාත්‍යවරිය කරුණු ඉදිරිපත් කළා.
3: 2030 වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනනීය සංවර්ධන සැලැස්ම 2025-2030 අනුව සුළං බලශක්තිය මෙගාවොට් 1274ක් හා සූර්ය බලශක්තිය මෙගාවොට් 2071ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. දිගු කාලීන ජනන සැලැස්මට යටත්ව විවිධ ප්‍රසම්පාදන ක්‍රම යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික විදුලි පද්ධතියට අවශෝෂණය කිරීම සඳහා සැලසුම් කර ඇත. පුනර්ජනනීය බලශක්තිය උකහා ගැනීම උදෙසා ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරමින් පවතී. තවද පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස උකහා ගැනීම සඳහා බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හඳුන්වා දීමට නියමිතය ගරු කතානායකතුමනි, මේක තමයි මම හිතන්නේ වැදගත්ම පියවර අපේ ආණ්ඩුව විසින් අරගෙන තියෙන. ඒ අතතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති 160ක් මෙගාවොට් දැනට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර පවතී. එසේම බැටරි බලශක්ති මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 50 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2026-03-30 දින ලැබී ඇත. තවද පම්ප්ඩ් හයිඩ්‍රෝ ස්ටෝරේජ් හඳුන්වා දීමට නියමිතය. දැනට පවතින ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාව පුළුල් කිරීම සඳහා අධ්‍යයනය සිදු කරමින් පවතී. දැනට ක්‍රියාත්මක සූර්ය බලාගාරවලට බැටරි බලශක්ති ගබඩා පද්ධති එක්කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධති ක්‍රියාකරු නැෂනල් සිස්ටම් ඔපරේටර් විසින් ප්‍රසම්පාදන ලේඛන සකස් කරමින් පවතී. මේ යටතේ මෙගාවොට් පැය 200ක බැටරි බලශක්ති පද්ධතියක් දැනට පවතින බලාගාරවලට එකතු කිරීමට නියමිතය. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරා ගත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති සහ හොඳින් ව්‍යුහගත කරන ලද බලශක්ති ගබඩා සේවා ගිවිසුම, ඒ කියන්නේ එනර්ජි ස්ටෝරේජ් අග්‍රීමන්ට්ස් ක්‍රියාත්මක කිරීමෙන් විදුලි බල ගාස්තු පහළ දැමීමේ හැකියාව පවතී. මේ සියල්ලම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දුන්න පොරොන්දු දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකත් මම අවධාරණය කරන්න කැමතියි. අපි ආණ්ඩුව ලබා ගන්න කාලය දක්වා මෙගාවොට් 1400ක් තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලින් අපි ලබාගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවෙන් පස්සේ මේ අවුරුදු එකහමාර තුර ඒක 2800 දක්වා වැඩි කරලා තියෙනවා. අපි මේ පහුගිය අවුරුදු එකහමාර තුර පෙන්නලා තියෙනවා වැඩවලින් අපි යන ඒ ඉලක්ක වලට අපි ළඟා වෙනවා කියලා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකටද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.
0: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කල් දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මූලධර්ම පටහැනිව කටයුතු කළයි බව ඇය පිළිගන්නේද? දැන් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ මන්ද?
3: රාජ්‍ය දැනෙම මැතිවරණය පැවැත්වීමට අදහස් කරන දිනය 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනහේ හඳුන්වා දී ඇති නව විධිවිධාන මගින් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සීමා නිර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාළව මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීම හා මැතිවරණ කොට්ටාස ගණන තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇත. මේ දක්වා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණ කටයුතු අවසන්ව නොමැති බැවින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී ඇත. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන නිගමනය මම ගත යුතු නැහැ කියලා මම හිතනවා. ඒක ඔහු හොඳින් දන්නවා, රට හොඳින් දන්නවා, සහ පක්ෂයේ ඔහු ක්‍රියා කරපු විදිය අනුව මම හිතන්නේ ඔහුට වඩා වෙන කවුරුවත් නැතුව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ. ඉතින් ඒක නිසා මම ඒක පිළිබඳ තීරණයක් ගත යුතු නැහැ. ප්‍රශ්න මගේ මතය වැඩක් නෑ මෙතන. ඔබතුමාගේ පක්ෂනායකයනි පැවැත්විය යුතු හා පැවැත්විය හැකි මැතිවරණ සියල්ල පවත්වනු ලැබේ. කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නොමැත.
1: මන්ත්‍රීවරයා යොමු කළ තවත් ප්‍රශ්නයකටද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා.
0: කැමැත් ඡන්ද හැම වෙලාවෙම තියන්න ඕනේ කියලා කතා කරන එම මතයට අපිත් ගරු කරන. ඇයි මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට සල්ලි තියෙන නිසා අප උදව් කරන්න පුළුවන්ද මේ ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න?
3: ඡන්ද කල් දැමේ සංස්කෘතියක් තියෙන පක්ෂයක සමාජිකයෙක් මගෙන් මේ ප්‍රශ්නේ අහන එක ගැන මං හිතන්නේ එක සිස්ටම් චේන්ජ් එකේ ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, අපි මේ අවුරුදු එකහමාර තුල ඡන්ද දෙකක් පවත්වලා තියෙනවා. ඡන්දවලට ඉදිරිපත් වීමේ කිසිම ඒකක් පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙනවා.
1: කතානායකවරයා සහ බාත විමල් රත්නායක මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
4: ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද?
5: Christian to be asked from the prime minister 38-7. No,
4: පස්සෙන් දෙකයි අහන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. කාලේ නාස්ති කරන්නේ නැතුව ඉන්න ගරු
5: මන්ත්‍රීතුමා.
4: ගරු නෑ, ඔබතුමා දැන් දෙක අහලා ඉවරයි. කරුණාකර ඔබතුමාත් වාඩි වෙන්න, ඔබතුමාත් වාඩි වෙන්න. මේ සභාවේ වැඩ කටයුතු වලට බාධා කරන්නේ නැතුව. සුජි මන්ත්‍රීතුමා, මම ඔබතුමා දැන් මේ සභාව බාධා කරනවා. ඔබතුමා යවන මම එළියට. ඔබතුමාට අවවාද කරනවා, මම ඔබතුමා එළියට දානවා නැත්තම්. මේක බාධා කරන. පස්සෙන් දෙකයි යන්න.
6: අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රශ්නය අසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය. ප්‍රශ්නය අසන ලැබූ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඒ අතුරු ප්‍රශ්න වලින් එකක්. අයියෝ මොකද්ද මේ? මේගොල්ලෝ යවන්න ඕන පොඩි බබාලක පන්තියට. මේක අහන්නේ
4: මම දන්නේ නැහැ. මට සුජිවේ මන්ත්‍රීතුමාගේ මේට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. මේක තේරුම් ගන්න නේද?
6: ඔබතුමා සභාව කරගෙන යන්න.
1: හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට බාධා වන ආකාරයෙන් කරුණු වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
7: ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරණින් පසුව තුවාන් සුරේස් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස විමර්ශනයට අගතිගාමී වන ලෙස විමර්ශනය ඉදිරියට පවත්වා ගැනීමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/5 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අර සිද්ධියෙන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්න කටයුතු කිරීම අවස්ථාවෙන් පස්සේ ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ ආකාරයෙන් සැකකරු විසින් ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කිරීමෙන් පසුව 26/6 දින සැකකරුගේ සමීප ඥාතීන් වන සහෝදරයා හා පුතා විසින් සැකකරුට රැගෙන එන ලද ආහාරද ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඉන් පසු දින සැකකරුගේ බිරිඳගේ ඉල්ලීම මත සැකකරුට බිරිඳ සැකකරුගේ සහෝදරයා සැකකරුගේ පුතා හමු වී අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහිදී සැකකරු විසින් ආහාර ගැනීම එහිදී ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සැකකරු මේ ආකාරයෙන් සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක දිනුක සෙනවිරත්න මහතා හා වෛද්‍ය සඳීර නුවන් යන වෛද්‍යවරුන් කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉන්පසුව සැකකරු තවදුරටත් ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයේ යෙදීම හේතුවෙන් 26/6/7 දින නැවතත් පොලිස් රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා කැඳවා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. එහිදී සැකකරුගේ රුධිරයේ සීනි මට්ටම අඩුවී ඇති බවට වෛද්‍යවරයා තහවුරු කළ බැවින් පූර්ණ ආරක්ෂාව සහිතව 26/6/7 දින වහාම සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු 14 වෙනි වාට්ටුවට යොමු කර වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබමින් ලබා දීමෙන් පසු 26/6/8 වෙනි දින සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලේ 42 වාට්ටුවට ඇතුළත් කර වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ අනුව සැකකරුට මනෝ වෛද්‍යවරුන්, කායික වෛද්‍යවරුන්, පෝෂණ වේදි වෛද්‍යවරුන් ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර උපදේශන ලබා දීම මේ වෙනුවට සිදු කරමින් පවතිනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේෂ් සැලේ යන අය සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයටගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්තනට ගත් දින සැකකරුගේ නිවස සෝදිසිකර භාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරත බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙරාතුව පූර්ව දැනුවත් බවින් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනය විධිමත් පරිදි ඉදිරියටත් කරගෙන යනවා. කිසිදු උපවාසයක

0: දේවානන්ද සිරිවීර මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්
1: අපි හතුරට වුණත් ගරු කරන දේශපාලන ව්‍යාපාරය. අපේ ප්‍රතිපත්තියක් තියෙයි ඒක වෙනම කාරණාවක්. ඒ නිසා අපට හිර ගෙදර ඇතුළ ඉන්න කෙනෙකුට වද දෙන්න ඕමනාවක් නැහැ. ඔය කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්නෙත් ඔය දඩීමේ කරේ තියාගෙන යන කණ්ඩායම තමයි. ඒ සම්බන්ධ අධිකරණයේ විශේෂ කණ්ඩායමක් ආවා පරීක්ෂණ කරා. සලේ මහත්තයාට වෙන්න ඕන සාධාරණේ ඒ ආයතන ඇතුලේ සිද්ධ වෙවි. කල්පනා කරලා බැලුවොත් දැන් ගොඩක් දුරට ඔය සම්බන්ධයෙන් සලේ මහත්තයාගේ පවුලේ අය පවා වොයිස් කට් දෙන එක සීමා සහිත කරලා නේද තියෙන්නේ. මට හිතෙන්නේ ඒගොල්ලෝ වෙන න්‍යාය පත්‍රයකට නටවන්න උත්සාහ කරනවා වගේ. මම විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම නටවන්න පුළුවන් වේවි වෙන න්‍යාය පත්‍රවලට. මේක ඇතුලේ ඉන්න විවිධ කණ්ඩායම් විවිධ විදිහට මේ ප්‍රශ්නේ ආණ්ඩු විරෝධයක් ලෙස හොයා දක්වන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි බලය අහිමි වීම. අපි දැඩි ලෙස විශ්වාස කරන මේ රටේ ජනතාව පරණ දූෂිත පාලන තන්ත්‍රයේ ඉඩහසර විවර කරන්නේ නැහැ. ජනතාව දන්නවා සිදුවෙමින් පවතින ක්‍රියාවලිය. ඒ නිසා අපි ජනතාව සමග ඉදිරියට ගමන් කරමින් ඉන්නවා කියන පණිවිඩය තමයි අපට දෙන්න
0: තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් තිලක ජයකොඩි මහතාද අදහස් පළ කළා.
2: යස් 19 වෙච්ච පාසු භාෂා සම්බන්ධයෙන් විමර්ශන ඉතාමත්ම ක්‍රමවත්ව නිවැරදිව කරගෙන යමින් පවතින අවස්ථාවක තමයි ඒ විමර්ශල අඩාල කිරීමේ අරමුණෙන් මේ සිද්ධිවල දාමයට සම්බන්ධ පිරිසක් විසින් ය සමාජයේ වෙනස් විදිය කතිකාවක් හදන්න උත්සාහ කරන්නේ. මේ සුරේෂ් ශලේ කියන මේ බුද්ධිධාරිය අත්අඩංගු ගන්නේ මීට දින 90කට විතර කලින්. හැබැයි එහෙම අත්අඩංගු ගත්ත වෙලාවේදී මේ ලොකු ഘോഷාවක් තිබුණේ නැහැ. හැබැයි අධිකරණයේ තීරණ කළා තිබෙනවා මේ සිද්ධි දාමයට අදාළව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ තව නිලධාරීන් දෙදෙනෙක්ගේ විදේශ ගමන් තහනමක් ඇති කරන්නේ. ඒතර තමයි මේ පහුගිය දේශපාලන ධාරාවන් කලබල පත්‍රවල තිබෙන්නේ. මොකද පැහැදිලිව මේකට පේනවා මේ යුක්තිය හරියට ඉෂ්ට වීම පවතිනවා අනිවාර්යයෙන්ම වැරදිකරුවන්ට මේ රජයේ විසින් නීති හරියට පසුතැවෙනවා කියන කාරණාත් එක තමයි මේකල කලබල මේ කරන්නේ. හැබැයි අපි කියන්න ඕන මේ වගේ උද්ඝෝෂණ 10ක් තිබුණත් අපි අනිවාර්යයෙන් මේ රටේ ජනතාවට දෙච්ච පොරොන්දුව මේ රටේ වින්දිතයන්ට පාසු භාෂා වින්දිතයන්ට අනිවාර්ය යුක්ති ඉෂ්ට කරන්න නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.
0: විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට නොව කෙසේ හෝ බලය ලබාගෙන තම පටු අරමුණු ඉටු කර ගැනීමට බව ජනපල වේග සාමිකත්වයේ විධායක කමිටු සමාජික විදර්ශන කණ්ඩංගර මහතා සඳහන් කළා. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්
3: ආණ්ඩුව මේ වෙනකොට එක්තරා වැදගත් කාර්යභාරයක් මේ වෙලාවේ කරමින් ඉන්නවා. ඒක ජනවරමේ කොටසක්. මම හිතනවා ඒකට අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ ආණ්ඩුවකින් විතරයි එක වෙන්න තියෙන්නේ. වෙන ආණ්ඩුවකින් කොහොමවත් වෙන්න බැරි දෙයක් ඒ තමයි. මේ ආණ්ඩුව බලයට එනකොට දීපු පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට අවශ්‍ය වෙන ඒ යුක්තිය ඉෂ්ට කරනවා කියන එකත් පාස්කු ප්‍රහාරයට මැදිහත් වුණු ඒ ඝාතකයන්ට මිනිමරුවන්ට ඒ චූදිතයන්ට අවශ්‍ය දඬණය නැත්නම් නෛතික දඬණය ලබා දෙනවා කියන පොරොන්දුව මේ ජනවර්ම පිටිපස්සේ තියෙනවා. අපි දන්නවා මේ රටේ කතෝලික අතිබහුතර ජනතාවක් ඒකම පොදු මහ ජනතාවක් මේ පාස්කු ප්‍රහාරයේ මේ අමානුෂික සාපරාදී දේශපාලන ඝාතනයට යුක්තිය ඉල්ලුවා. මේක ඉල්ලුවේ යහපාලන කාලයෙන් පසු ඉඳලා ගෝඨාභය රාජපක්ෂලගේ පාලනය සම්පූර්ණයෙන්ම මේක යට ගැහුවා. ඒකට හේතුව බංගිතල මුරු රටේ ජනතාව දන්නවා. මේක පිටිපස්සේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂල ඇතුළු සුරේස් සනේලා රාජපක්ෂලගේ පොහොට්ටු ජාතිවාදී මැර ත්‍රාඩ නඩය රයිට් ඔවුන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියන එක දැන් දේශපාලන අතපෙවීමකින් තොරව නිශ්චිත පරිශනාත්මක අධිකරණමය පරිශන හරහා අපරාධ පරීක්ෂණය හරහා හෙළිවෙමින් තිබෙනවා. මේ විපක්ෂ ජාතිවාදී කල්ලි කණ්ඩායම් ටික පොහොට්ටුව නාමල් රාජපක්ෂලා මේ සියල්ල දඟලමින් ඉන්නේ. බිත්තියට හේතු වුණාට පස්සේ අර මිනිස්සු දඟලන්න ගන්නවනේ. ඒ දඟලීමේ නාටකය තමයි අපිට අද පේන්න තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට තවමත් අපිට තියෙන වගකීම තමයි දැනට ඉන්න මේ විපක්ෂයේ සියලු බලවේග ඔවුන්ට මේ රටේ ජනතාවගේ යුක්තිය සාධාරණත්වයේ සමාජ සාධාරණත්වයේ පිළිබඳ කිසිදු වමනාවක් මත නෙවෙයි ඔවුන් දේශපාලනේ තෝරන්නේ. ඔවුන් දේශපාලනේ තෝරන්නේ බලය මත පමණයි.
0: තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරංගවීමේ නිවේදනයක් නිකුත් කළා. ඒ කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ත්‍රිකුණාබලයේ සිට බුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා හෙළ යාම හැකියාවක්ද පවතිනවා. මෙම නිවේදන පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසයි ආපදා කමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළේ. තරුණයන් දෙකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල්

0: රවින්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ඔහුට ලැබෙන බස 27 වරදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළා. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණයේදී රටින් පලා යාමට උපකාර කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ මහතා නීතිපති උපදෙස් මත අදාළ චෝදනාවලින් මුදා හැරීමට කර තිබූ නියෝගය දෝෂ සහගත බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීරණය කළා. ඔහු නැවත චෝදිතෙකු ලෙස ඇතුළත් කර චෝදනා ගොනු කරන ලෙසයි නියෝග කර තිබෙන්නේ. ඒ අනුව අද්දිනේදී ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ජූලි 27 වරදා අධිකරණයේ හමුවේ පිළිසි ලෙස නියෝග කර තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස සියල්ලන්ට බෙදියන ආකාරයට ක්‍රියා කිරීම රජයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය අරිරත්න පවසනවා. තරුණ ශ්‍රමයේ රටේ නිෂ්පාදනයේ සඳහා යොදා ගැනීමත් වැඩසටහන් වලට ඇතුළත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් පැවැත්වූ විවිධ පාඨමාලාවන් සාර්ථකව නිම කළ අයට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනබාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
1: අපි රජයක් ලෙස තරුණ ශ්‍රමය රටේ නිෂ්පාදනයට දායක කරගන්නේ කොහොමද? මොකද අපි නිෂ්පාදනාර්ථිකයක් වෙනුවෙන් වැඩ කරන රජයක්. ඒ නිෂ්පාදනාර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස ඔබ සියලු දෙනා අතර බෙදෙන්නේ කොහොමද කියන එක ගැන අපි බරපතල ලෙස කල්පනා කරනවා. ඒ වෙනුවෙන් තමයි අපේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ. එක කාලයක් තිබුණා, අපි දන්නවා, දැන් අවුරුදු 5කට විතර කලින් ගත්තොත් හැමෝම තරුණ තරුණියන් කෝස් එකක් කරලා රට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට සතුටුයි කියන දැන් ගොඩක් බුද්ධිමත් තරුණ තරුණිය සංක්‍රමණය වෙන ට්‍රෙන්ඩ් එක අඩු වෙලා තියෙනවා. ඒක අපිට සතුටක්. අපේ බලාපොරොත්තුව තමයි ඔබ මේ ගන්න දැනුමෙන් නැවත වරක් රට ඇතුළෙම සේවය කරයි කිය. ඒ නිසා ඔබේ දායකත්වය, ඔබේ ශ්‍රමය, ඔබේ දැනුම මේ රටේ සංවර්ධනයට, නිෂ්පාදනයට, ආර්ථික ක්‍රියාවලියට, සමාජමය වෙනසට දායක කරන්න කියලා නැවතත් ඉල්ලනවා.
0: වනත විල්ලුව පොලිස් වසමේ කරතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේකේ පුද්ගලයා කජු වත්තක කජු ඇහිඳීමට ගොස් සිටියදී එම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනවලදී තහවුරු වුණේ. අත්අඩංගුවටගෙන තිබෙන්නේ එම වත්තක අයේ මුරකරුවන් 8 දෙනෙක්. වායු රෑෆල් 4ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. වනත විල්ලුව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. අපරාධ හා භද්‍රව්‍ය නිවාරණයට පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 27,806 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්තරකට ගත් සංඛ්‍යාව 592ක්. අපරාධ සම්බන්ධයෙන් 30 දෙනෙකු ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වරින්තුකරුවන් 145 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරීව රියපදවීම හේතුවෙන් 162 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කලි සාමාජිකයන් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. ඒ අතර දැනට විදිස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා භද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුගාමිකයන් 8 දෙනෙකු වනවා. ඔවුන් ළඟ තිබී ජීව අත්බෝම්බයක්, අයිස් භද්‍රව ග්‍රෑම් 35ක් සහ කඩු 5ක් සොයාගෙන තිබෙනවා. ගල්කිස්සේ කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශය විශේෂ බෙහෙවක් සිදු කළේ ගල්කිස්ස, දෙහිවල හා අගුලන ප්‍රදේශ ආවරණය කරමින්. අත්තරුඩුගත් සැකකරුවන් තීනු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රසකට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. ලංකා සතු සායතනයේ බකින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිලාඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව රටකජු කිලෝග්‍රෑම් එක බිල රුපියල් 189කින් සහ කෝපි කිලෝග්‍රෑම් එක බිල රුපියල් 70කින්ද අඩු කර තිබෙනවා. කොත්තබල්ලි, රතුනාඩු, සුදුසේනි, පරිප්පු සහ කඩල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල බිල පිටකට වේතුක බිලටත් වඩා අඩුවෙන් ලබා තිබෙන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ. ගෝලීය ආර්ථික අර්බුද හමුවේ මෙරට ජනතාවට සහන සැලසීම සඳහා එම ක්‍රියාමාර්ග රජය මගින් ගෙන තිබෙනවා. කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගිල්බර්ට් එෆ් හංගබූ මහතා ශ්‍රී ලංකාව ඇගීමට ලක් කළා. ඉදිරියේදී ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටද ඔහු එංගත්වයේ පළ කර තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වෙනි සිවාරි සඳහා සහභාගී වීමට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලාපොරොත්තු ගොස් සිටින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයතිප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වුණා. එම හමුවේදී ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය සහ සමාජ ආරක්ෂණ කම්ප්‍රේදයන් ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් හා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව දැනුවත් කර තිබෙනවා. ජනතාවට ප්‍රතිලාභ සැලසීම් වෙනුවෙන් රාජ්‍ය අඛණ්ඩව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ත නිරෝෂණ මහතා සඳහන් කළා. එදිට වාසුලි කුණාටුවෙන් හානි සිදු වූ කඩුවිලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානයේ පස්වන අදියරට ක්‍රමෙන් අර්ධ වශයෙන් හානි සිදු වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබා දීම සිදු වුණා.
2: ගම් වතුරේද ගෙයක් යටුණාට පස්සේ සතියක් දෙකක් ඒ නිවසට ජීවත් වෙන්න බැරුණාට පස්සේ ඒ මිනිස්සු විඳින දුක වේදනාව අපට දැනෙනවා. ඒ නිසා ඔබ හදපු ආණ්ඩුව මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දුක වේදනාව ප්‍රශ්න දිහා බලන්නේ කලින් ආණ්ඩු දැක්ක විදිහට නෙමෙයි. ඒ නිසා මේ ලක්ෂ 5කට වෙන් කරන්නේ ඒක නිකන් නාස්තිකාර විදිහට වීදන් කිරීම නෙමෙයි. කඩු විලාසනේ 5000කට ආසන්න පිරිසකට ඒ ලක්ෂ 5 වෙන් කරන්නේ කොළොන්නාවසනේ ගත්තොත් එහෙම 40000කට ආසන්න පිරිසකට ලක්ෂ 5 වෙන් කරන්නේ ලංකාවේම කෝටි 5000ක මුදලක් වෙන් කරලා ඒ මුදල අපි දෙන්නේ. ඒ දෙන්නේ අපිට අවශ්‍යයි ඊළඟ ගංගාතොට කලින් ඔබේ ජීවිතේ කොහොමද ස්ථාවර කරන්නේ. ඉරාන ඇමරිකානු ලෝක යුද්ධයක් විසින් මුළු ලෝකෙම අල්ලලා පොලේ ගහලා තියෙනවා. මුළු ආර්ථිකෙම ලෝකෙ විනාශ කරමින් තිබෙනවා. ලංකාව වගේ 3-4 ගුණයකට වඩා වැඩියෙන් ලෝකෙ ඉන්ධන බිල වැඩි කරලා තිබෙනවා. සියලුම සංවර්ධන කටයුතු තාර බැරල් එකක් හොයාගන්න බැරි මට්ටමට ලෝකෙ පත් කරලා තිබෙනවා. ඒතකොට ඒ අභියෝග වලට මුහුණ දීලා මේ රටේ ආර්ථිකය අපි ආරක්ෂා කරලා තිබෙනවා. මේ ආණ්ඩුවයි අවුරුදු එකම ආරට හැම ආණ්ඩුවම කරේ ණය වැඩි කරපු එක. අපි ඩොලර් බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් අපි ණය ගෙවලා තියෙනවා. අපි ඔබේ බදු මුදල් එක රුපියලක් නාස්ති කරන්නේ.
0: ප්‍රතිලාභී ජනතාවද මෙහි දේශීය අදහස් පළ කළා.
3: ලංකාවේ පසුගිය කාලයේ එක සසඳනකොට ගම් වතුරට හානි වෙච්ච ප්‍රදේශවලට මේ වගේ ආධාර කිරීමක් කවදාකවත් කරලා නැහැ. රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සම්බන්ධයෙන්.
4: මේක ඇත්තටම ජනතාවට ලොකු සහනයක්. මේ වගේ මුදලක් කිසිම කාලයක ලැබිලා නැහැ නේ ඇත්තටම.
5: ගියවුරුදුර තුන් පාරක් මෙයට වුණා. ආණ්ඩුවම ස්තුතිවන්ත වෙනවා.
6: ගොඩක්ම වෙලාවේ සන්තෝෂ වෙනවා. කොච්චර ගම් වතුරට යටුණාට මේ වගේ දෙයක් දුන්නේ නැනික් කවුරුත්. මේ ආණ්ඩුවෙන් තමයි මේ චිත්‍ර ආධාරයක් කරලා තියෙන්නේ.
7: ගොඩක් සතුටුයි මේ එන ඉතින් ගම් වතුරාව කාලෙක අපිට මෙහෙම ලැබුණේ නැහැ. ගොඩාක් සතුටුයි.
8: මේ වගේ දෙයක් ඉතින් වෙන ආණ්ඩුවකින් කරලා නැහැ ඉතින්. මේ වගේ දෙයක් කරන එක ලොකු දෙයක් ඉතින් මනුස්සෙන්ද. ඇත්තටම ජනතාවට වටිනවා. ජනතාව දැනගන්න ඕනේ ප්‍රයෝජනයක් ගන්න. හැමදාම යට වෙනවා කියලා ඉන්නවට වඩා මේ දෙන දෙයින් පොඩි යට හරි දෙයක් තමන් කරගන්න ඕනේ.
0: ඇමරිකාව සහ ඉරානය අතර යලිත් උණුසුම් වාතාවරණයක් හටගත්තා. ඒ දෙපාර්ශ්වයේ ආරක්ෂක ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් ඇමරිකාවට අයත් හෙලිකොප්ටර් යානයකට හෝමුස් ආශ්‍රිත කලාපයේදී ප්‍රහාරයක් එල්ල වුණා. කෙසේ වෙතත් එහි නියඹුවන් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. පැය දෙකට ආසන්න කාලයක් ඊට ගත වුණා. ඉරානය ඒ සඳහා වගකිව යුතු බවයි ඇමරිකාව සඳහන් කළේ. ඒ අනුව ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධතියේ ගොඩබිම් බිහුම් මධ්‍යස්ථාන සහ රේඩාර් මධ්‍යස්ථානවලට ඇමරිකා ප්‍රහාර එල්ල වී තිබෙනවා. සිදුවී ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. ඊට ප්‍රතිචාර ලෙස බහරේන් සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකා මධ්‍යස්ථාන 21ට පහර දුන් බවයි ඉරානයේ සඳහන් කළේ. කුවේටියට එල්ල වූ ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ශ්‍රී ලංකා 19-15 කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වනවා. ඒ පන්දුවර 20 තරග තුනක් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා කාන්තා කණ්ඩායම ජුනි 18 වනදා දිවයිනේ පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. පළමු පන්දුවර 20 තරගය ලබන 22 වනදා පැවැත්වෙනවා. එක්දින තරගාවලිය 30 වනදා සිට ආරම්භ වන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පොලිස් සමිති ආනතගෙන් සලේගඩ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය. රට තුල බලශක්තිය සුරක්ෂිත බව අගමැතිනිය කියයි. මුහුදු ප්‍රදේශකීපයකට යාත්‍රා නොකරන්නැයි උපදෙස්. හිටපු නාවික හමුදාපති රවින්ද්‍රවත් අපරාධ සැක්කරු ලයිස්තුවකට. වනත විල්ලුව කජුවත්තක වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට. එරාඩි සහ ඇමරිකාව අතර යලිත් වෙඩි හුවමාරෝ මිලක ලක්ඛඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න Inside story විශේෂාංගය දැන්
9: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව
10: The inside story The story behind

0: අපි මේ ලෝකෙ ඉපදිලා ලෝකෙටම අයිති වෙලා ලෝකෙම සමුගන්න මිනිස්සු. අහසට, පොළවට, සාගරයට අපි ඉපදිච්ච දවසේ නම් ආදරය කරන මිනිස්සු. සාගරය අපිව රකිනා වගේම සාගරයත් එක්ක ජීවත් වෙන ජීවීන් සාගරය විසින්ම රකිනවා. ඒත් පරිසරයට ආදරය නොකරන මිනිසුන් මේ මහා සාගරයටම විනි කරනවා.
1: The story behind the news.
0: ලෝක සාගර දිනය පසුගියදා ලෝකෙම එකට එකතු වෙලා සැමරුවා. මෙවර ලෝක සාගර දිනයේ තේමාව වුණේ අපේ නිල් ග්‍රහලෝකය ආරක්ෂා කරන සාගරය රැකගමු ලෙසින්. අද The Inside Story මේ අපේ සාගරයේ විනාශය ගැනයි. සමුද්‍රයේ පරිසර දූෂණය දිනෙන් දින වැඩි වෙනවා. අපේ රටට ඇයි එය දැඩි ලෙස බලපාන්නේ?
2: රටේ සංවර්ධනයේදී සාගරය අපේ මුහුදු සීමාව අපි විශාල වශයෙන් ප්‍රයෝජනට ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපේ මුහුදු සීමාව හරහා විශාල වශයෙන් නැව් ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ නිසා පසුගිය කාලේ අපේ මුහුදු සීමාවට අදාළව සමුද්‍රීය පරිසර දූෂණය කියන එක ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට ඇවිල්ලා තියෙනවා.
0: අපේ රට කියන්නේ සාගරයෙන් වටවෙච්ච ලස්සන පුංචි දූපතක්. මේ සාගරය රැකගන්න මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ?
2: ඉතින් මේ සම්බන්ධයෙන් අපට විශේෂ මැදිහත්වීමක් කරගන්න සිදු වෙනවා අපේ මුහුදු සීමාව සහ මේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා අපි දැකලා තියෙන අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙන අනපනත් යාවත් කාලීන වෙලා නැහැ ප්‍රමාණවත් පරිදි. ඉතින් පරිසර අමාත්‍යාංශය ලෙසත් අපි බලාපොරොත්තු වෙනවා සමුද්‍රීය පරිසරික ආරක්ෂණ පනත ඇතුළු පරිසරයට අදාළ අනපනතුත් ඉක්මනින්ම මේ වසර තුලදී සංශෝධනය කරලා සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන පියවර අරගන්න.
0: ඒ අදහස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්නික පටබැඳිමක්.

0: සාගරය කියන්නේ ජලයේ ජීවත් වන ජලජ ජීවීන්ටයිද පාරාදීසයක්. මේ පරිසරයේ සමුද්‍රිත බව රකින්න තෝතැන්නක් පිරිසිදු සාගරය. ඒ රැක ගැනීම අපි කාගෙත් වගකීමක්. පරිසරයේ රැකුණොත් අපිත් රැකෙයි. එයයි ලෝක ධර්මතාවය.
1: The inside story. The story behind the news.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ITN Akhanda Heartbeat.
1: යාලුවනේ 12 විනාඩි 30ටයි ලකන හાર્ට් බීට් අහගෙන ඉන්නකොට වෙන්දර මේ පුටු ඉන්නවාගේ යාලුවා ගියාන් ගීත් අද ඉන්නේ හෝමගමට ගිහිල්ලා හෝමගම ගියාන් මොකද කරන්න කියලා අපි අහලා බලමු ගියාන් අයබුවන්
2: අයබුවන් සුබදහවලක් රණීල් ඉතින් අපි අද දවසේදී අවිල් ඉන්නේ හෝමගම මහේන්ද රාජ කරපු විදිහට අද ටේක් කෑ සුරකිමු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිවුර වැඩසටහන තමයි අපි මේ විදිහට හෝමගම මහේන්ද රාජ පක්ෂ විද්‍යාලයේදී අපි සාර්ථකව උදෑසන පටන්ගෙන දැන් බේවර් වීට නිමා කරලා තිබෙන්නේ. ඉතින් රනිල් හෝමගම අධ්‍යාපන කලාපයේ හෝමගම අධ්‍යාපන කොට්ටාසේ සත්කාරක පාසල වශයෙන් තමයි අපි මහේන්ද රාජ පක්ෂ විද්‍යාලය දවසේදී තෝරාගෙන තිබුණේ. ඉතින් මේ පාසල අවට දුවා දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට අද උදෑසන සම්බන්ධ වුණා. ඒ වගේම තමයි රනිල් මේ පැමිණි සියලුම දුවා දරුවන්ට මාර්ග සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් එවැගේම තමයි 19:90 හදිසි ගිලන් රතු සේවයත් අදවසදී මේ වැඩසටහන් සභාවකට හිටියා. යම් අනතුරක් සිදු වුවහොත් ඒ අනතුරෙන් තුවාල ලබන පුද්ගලයාට නිසියාකාරව ප්‍රථමාධාර ලබා දීලා රෝහලකට ඇතුළත් කිරීම සම්බන්ධෙනුත් මේ දුවා දරුවන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම වෙනුවෙනුයි ඔවුන් අපිත් එක්ක අද දවසේදී අත්වල් බැඳගෙන වැඩ කටයුතු සිදු කළේ. ඉතින් උදෑසන මේ දුවා දරුවන්ට අවශ්‍ය මාර්ග දැනුම සම්බන්ධයෙන් අවශ්‍ය වන ඒ ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංවිධානය කළ තිබුණු රථවාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වීම සඳහා මහේන්ද රාජපක්ෂ විද්‍යාලයේ දුවා දරුවන් සහ අවට පාසල්වල දුවා දරුවන් 1500කට අධික සංඛ්‍යාවක් රනිල් මේ මහේන්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදිරිපිට මාර්ගයට කැඳවාගෙන ලැබුවා. හෙදි මේ දුවා දරුවන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංවිධානය කළ තිබුණු මාර්ග අනතුරු සංදර්ශනය නාට්‍යානුසාරයෙන් මේ දුවා දරුවන්ගේ ඒ මනසට ඇතුළත් වන ආකාරයෙන් අද ඉදිරිපත් කිරීමට අපිට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මේ දුවා දරුවන් අද දවසේදී මහේන්ද රාජපක්ෂ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන අවිල තවදුරටත් අවශ්‍ය වෙන මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් මේවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් මේ දුවා දරුවන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ රථවාහන දේශනය පැවැත්වුණා. එනතුරුව මේ වැඩසටහන අතිසාර්ථකව අද දවසේදී නිමාවට පත් කළා. ඉතින් මේ විදිහටයි අද දවසේදී මහේන්ද රාජපක්ෂ විද්‍යාලයේ ටේක් කෑ සුරකිමු මගතට වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වුණේ. මේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීමට ටීම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි රනිල් මූලිකත්වයෙන් අපිත් එක්ක කටයුතු කරන්නේ. ඒ වගේම මේ ආදරණීය පාසල් දුවා දරුවන් ඒ වගේම මේ පාසල් අපිට සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම මේ පැමිණෙන සියලුම දුවා දරුවන්ට අවශ්‍ය වෙන මාර්ග දැනුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියයි අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු සිදු කරන්නේ. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ඒ වගේම රටට වග කියන රේඩියෝ විදිහට FM 93.5 ලක්කන ගුවන්විදුලිය අපි ඒ මාධ්‍ය දායකත්වය ලබා දෙමින් තමස් දිවිනේම මේ වැඩසටහන් මාලාව ප්‍රයත්න කරනවා. අපි තවත් දවසක තවත් පාසලකදී හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා හෝමාගම මහේන්ද රාජපක්ෂ විද්‍යාලයට. බෙහෙන් ස්තුති රනිල් අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
1: ගිහන් ගීති ශේර තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ටේක් කියාගෙන ඔබට තොරතුරු කියන්නේ එකතුනේ හෝමගම ඉදලා. ඉතින් තවත් දවසක තවත් මේ වගේම වැඩසටහනක් ඔබේ පාසලටත් එනවා. ඒ බවත් මතක තියාගන්න කියන ගමන් අපි සමු දෙනවා ගිහන්ට. බොහොම ස්තුතියි. වෙලා බලමු 12:42 වෙලාව.

0: තොලහයි විනාඩි 46යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
4: සීනික තනි වෙලා
5: හදියව රස්සාවෙන් අයින් කරලා පව්.
6: රස්සාවෙන් අයින් කරලා?
5: හව්. හුව රස්සාවෙන් අයින් කරලා. හුව ඒකයි දැන් මූඩ් ගහලා ඉන්නේ ගෙදරට වෙලා.
6: එතකොට
5: ඔයාට දුකයිනේ. එතනින් එහාට වෙන දෙයක් නැහැ.
6: නෑයි මොකද?
7: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
8: අපි ටිකක් ඉවසීමෙන් බලන් ඉමු. ඔයා පොඩ්ඩක් කාදිත් එක්ක තනියම කතා කරන්න.
7: රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනික තනි වෙලා
9: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
10: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
11: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
10: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
12: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
13: 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
14: ඉන්තික ධර්මතිලක නිර්මාණයක්.
15: මේ මොකද?
6: යතුරක්.
15: මොකේක යතුරක්ද?
6: ඒක වැඩක් නැහැ වට දෙන්න.
15: මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නේ? මේක මොකේක යතුරක්ද?
6: බයික් එක.
15: බයික් එක? කාගේ?
6: ඔයාගේ.
15: මගේ?
14: මගේ ඉපැරණ පෙම්පති.
16: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
17: මේක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුව කියලා මැසේජ් දැම්මා.
16: කවුද බං ඔය ගෑනු කෙනා?
17: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
14: මගේ ඉපැරණ පෙම්පති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
9: රටේ තව

රයි ප්‍රෝති තහලා සිදුරිකකුත් අහගෙන ඉන්න ගමන් මේ හාර්ට් බීට් වලින් යන්න හදන්නේ ඕල් ටයිම් බීට් ඊට පස්සේ පටන් ගන්න චාමීන ලෑස් වෙලා ඉන්නෝ අයිබෝ වේ වාරන්ලිකෝ ගිහන් කියලා අහලා තිනවා ප්‍රෝග්‍රෑම් එක ගින්දර වගේ කරනවා මේ බීට් වලට මමත් එකතු වෙනවා හාර්ට් බීට් වලට මමත් එකතු වෙනවා අබුඩාබි වලින් චන්දනකි හැන්නදි ඊට පස්සේ ජපානයෙන් පොඩි දුව දිල්ෂි තංගලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ඊට පස්සේ චාන්සි සමග ජෝන් පුතත් ඉන්නවා ජයවල් අක්කන්ට කියලා මැසේජ් එකක් දාලා තිබ්බා අනිවාර්යෙන් ඊට පස්සේ දැන් ශාමීට එන්න තියෙන මැසේජ් ටික දැන් මට එනවා මං ඒව කියන්නේ ශාමී කියයි හරි හරි එහෙමනම් අපිට ආදරේ කරපු අපිට ආදරේ කරන යාළුවෝ ටික හැමෝම එකතු කරගෙන උන අදට යන්න හදන්නේ එහෙමනම් හරි මැසේජ් කරපු කතා කරපු අපි වහන් හිටපු යාළුවෝ ඔක්කොටම සුබම සුව දවසක් කියන ගමන් ඔන්න අද යනවා ආයිමත් හෙට එන බලාපොරොත්තුවෙන් හෙට මන් නැති වුණාට ගිහන් එනවනේ හරි හැමෝම හැම තිස්සෙම හැමදාම ඉන ලක්කනත් එක්ක හැමෝටම සුබම සුව දවසක් හැමෝටම ආදරෙයි මම රනිල්

0: කියන්නේ
1: අපේ කොල්ලෝ ලස්සන කරන්න හදනකොට වාව නිකන් ආදරෙන් බලා ගන්න හදනකොට ආය ආදරේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම එපා. මේ මල් බල පටන් ගන්න. බලගේ ආරක්ෂාව වෙනුවෙන් මං ඉන්නේ.
2: විසේකාරේ.
3: රයිලි. මෙහෙට එනෝ.
4: අම්මේ තව විනාඩියක්.
3: විනාඩියක් තියා තව එක තප්පරයක්වත් දැ. සාරුකා. ඔය අනමල.
2: විසේකාරේ. සතිය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න.

0: rhythm, vibe, beat. If it a mix winner, heartbeat.
1: ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ගා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මද්‍ර විචාලය අඩාරල් කිරීම සඳහා පොලිසි සිදු කළ මෙහෙම් වලින් තවත් සැකරුවන් 890 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකරුවෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා. රැඳුම් නියෝග ලබාගත් සංඛ්‍යාව 13ක්. පුද්ගලයෙකු පුනරුත්ථාපන යොමු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැට්ලීම් 891ක් සිදු කළ බව පොලිසිය පවසනවා. ඒෂු එලි ආරක්ෂක මධ්‍යස්ථාන ඉලක්කරමින් ප්‍රහර 14ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය සඳහන් කළා. ඩ්‍රෝඩ මිසයිල් සහ රොකට් ප්‍රහාරය සඳහා යොදාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සිදුවී හානි පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නැහැ. ඊශ්‍රායල් ආරක්ෂක අංශ එක් රැස්වන මධ්‍යස්ථානවලට අකණ්ඩව ප්‍රහාර එල්ල කළ බවයි හිස්බුල්ලා සංවිධානය සඳහන් කර තිබෙන්නේ. මෙලෙස ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුබිරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවල් එකයි වෙනට නවයයි වෙලාව අයිබෝව සුබදාවලාක. අද ජුනිමාසේ දහවනිද අපි බදාදා දවසක මුණ ගැහෙන්නේ. සාමාන්‍යයෙන් මම මේ කියන කතා වාටත් අත්දැකීමක් විදිහට ලැබිලා තිනව වෙන්න පුළුවන්. මිනිස්සු වාගේ පස්සෙන් එන්න හේතු තුනක් තියෙනවා. බලන්න මොකක්ද කියලා වාට ගැලපෙන්නේ. එකක් තමයි ඔයාගේ දියුණුව එයාලට පේන්න ගන්නකොට. ඊට පස්සේ ඔයා ලස්සන වෙනකොට හැම නැත්තම් හිටියට වඩා කඩවසම් විදිහට එයාලට පේන්න පටන් ගන්නකොට. එහෙම නැත්තම් ඔයා තනියම සතුටින් ඉන්නවා කියලා ඒගොල්ලන්ට පේන්න ගත්තාම. එතකොට ඒගොල්ලෝ ඔයා වටේ එකතු වෙන්න පොඩ්ඩක් පොර කනවා. හැබැයි මම වැඩි යෝජනා කරනවා මිනිස්සු පස්සේ මිනිස්සුන්ගේ ආශ්‍රය ලබා ගන්න ඔයා දුවනවට වඩා ඒගොල්ලන්ගේ සිතුවිලි පස්සේ. ඔයාට පුළුවන් ඕන තරම් මිනිසුන් ඔයා කෙරෙහි ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ ඔයාට වෙන්න ඕන දේවල්, ඔයාට අයිති වෙන්න ඕන දේවල් මතක තියාගෙන දවසක හරි කාලෙදි හරි වෙලාවට ඔයාට ලැබෙනවා. ඔයා ලෝකෙට හොඳ දේවල් කරන්න, ඒක වළක්ව ගන්න එපා, ඒක නතර කරන්න එපා. එතකොට හොඳ මිනිස්සු හොඳ දවස් වගේ ජීවිතේට නිතරම ලැබෙන්න පටන් ගන්නවා. ඔයාට උදා වෙන හැම දවසක්ම ලස්සන දවසක් බවට පත් කරගන්න ආශිර්වාදය ලැබෙනවා. විශ්වාස කරන්න මේ ලෝකේ ආකර්ෂණ නීතිය කියලා දෙයක් තියෙනවා. ඔයා කරන දේ ඔයාට ආපෝ ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා කියන දේ මතක තියාගන්න. ඒක නිසා ලෝකෙට හොඳ දේවල් දෙන්න, හොඳ දේවල් ලබා ගන්න හිතේ කැමැත්තක් තියෙනවා නම් මිනිස්සුන් ආකර්ෂණය කරගන්න තියෙන හොඳම විදිහ තමයි මිනිස්සුන්ට ආකර්ෂණය වෙන විදිහට ඔයා ජීවිතේ හැඩගස්ස ගන්න එක. ඒ කියන්නේ හොඳ මනුස්සයෙක් වෙන එක. ඔයා දැනටමත් හොඳ මනුස්සයෙක්. ඒ හොඳ ගතිගුණ වැඩි දියුණු කරගන්න. ඔයාට හිතෙනවා නම් ඔයාගේ තව හදා ගන්න ඕන දේවල් තියෙනවා ජීවිතේ කියලා. ඒ දේවල් හදා ගන්න පොඩ්ඩක් උනන්දු වෙන්න. ඒකට තවම කාලෙ තියෙනවා. පරක්කුවක් කියලා දෙයක් නැහැ. හරි. අදත් එනම් හවස 4 වෙනකන් all time bits it charmy. අහන් ඉන්න පුළුවන්. 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්නත් මතකයිනේ නේද? දවල් 1:00 විනාඩි 11යි තප්පර 11යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Pasaru ekai wenade 18.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
4: ලකනා මොනින් ඒසල්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාරු සුන්නද?

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charmy.
2: Suno na sange mal mal.
0: පසරු එකපහු වෙලා විනාඩි 25යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි All time beats with Charmy ඔයා අහගෙන ඉන්නේ. මැසේජ් එක කවන්න හිතනවා නම් 0.7 0.3 93.5 93.7 විවෘතයි. හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවුවොත් මම නොකියව යන්නේ නැහැ හොඳේ. සුබ දහවලක් චාමියක් කියලා මුලින්ම එවලා තියෙන මැසේජ් එක LNG එක ලකි ඔයාගෙන්. ටික දවසක් මොකද නිහඬ වෙලා හිටියේ ලකි? මම බැලුව මොකෝ කියලා. විසි වුණාද නැත්නම් අසනීපෙන් හිටියද? කොහොම වුණත් තැන්කියු වද මැසේජ් එකක් එවුවට. කියනවා අහස වගේ වෙනස් වෙන මිනිස්සු ජීවිතේට මුණ ගැහුණු හින්දාමයි අපේ හිත මෙච්චරටම හයිය කියලා. ඒක ඇත්ත නේද? ලස්සන සින්දා කහමු දීපා චූටි සුපුනි යමුනා කසුන් ඉනෝක මංජු පොඩි ප්‍රදීප් සෙව්වන්දි කාවින්ද කපිෂා මිනෝලි පාතලි නිකේෂලා පින්කි මෙයාලු ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. හයි චාමි අපි තින්නවා. මැසේජ් එක වාදුවෙන් යමි ප්‍රොඩක්ට්ස් ටීම් එක හැමෝම එකතු කරගන්න සමන්ත තැන්ක් යූ මැසේජ් එකක් එවුවට ඔයාටත් මාපලගමට ගියාම පියල්ජේ අදත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් එවුවට ස්තුතියි. රටක තනි වුණත් ඉඳ ඉඩ ලත විවේකයේ අනුව ලක්කඩහන් ඉන්නවා කියලා තියෙනවා. හෙලෝ හෙලෝ චා මීට්මන්ට් එන්නෝ කියලා තියෙනවා. එකයි තුනට මැසේජ් එක එවලා තියෙන්නේ මං ඇවිත් හිටියේ වෙලාවේ. අදත් ඔන්න සුපුරි සින්දු සෙට් එකක් ඔන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් අහන්න දෙන්න. අබුදාබියෙන් චන්දන කේහන්නදී ජපානයෙන් එන්නවා පොඩි දුව දිල්ෂි. එයාවත් එකතු කරගන්න. මෙහෙ ලංකාවේ කවුද ඉන්නේ කියලා බලමු. තංගල්ලෙන් එන ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් ඔයාවත් අමතක කරන්නේ. ස්තුතියි මැසේජ් එකක් එව්වට අපිට. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. අපි ඊයේ 4 ඉඳලා අද 1 වෙනකන් හොරා 21ක් නොවිසිල්ලෙන් බලන් හිටියා කියලා තියෙනවා. අට ගණන් පුළුවන්නේ මං එහෙමනම් තාම ගණන් කරනවා. මැසේජ් එක බොය ගොඩින් සුමනා සුසන්ත ලසන්ත ට්වින්ස්ලාව එකතු කරගන්නම්. ඊට පස්සේ රුවන්ශී සුජා ජගත් ඉන්නවා කියලා තියෙනවා මාව අහගෙන. Thank you අනේ. සින්දුවක් අහන්න දුන්නොත් මොකද කියන්නේ? නියමයි ගියයිනේ. එකයි විනාඩි 27යි. මේ සිදු හඬ දීලා මං ආයිවත් එන්නම්.

0: පසරු එකපහු වෙලා වෙනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

0: සතේ මත් කලාමටයි
1: බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්න හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය පසරු එක පහු වෙලා විනාඩි 35 වෙලාව ලස්සන සින්දුවක් අහමුද තරුලි ලස්සන සින්දුවක් දෙන්නම් ඔයාව මහරගමින් එකතු කරගන්න ඊට පස්සේ BF ජනපදයේ පුස්සල්ලාව EG අනුර ඔයාගේ මැසේජ් එක සුබ දහවලක් චාමි අපිටත් සින්දුවක් දෙනවද කියලා බරුදල් පොලින් මේ මැසේජ් එක මිරොන් ෂනල් සහරි දොමින්ද ෂනාරා නතාලේ එසල් ප්‍රනන්දෝ ලහිරු ෂහනි වලවත් එකතු කරගන්නවම හැමදාම වගේ අදත් ගෙනගත් එන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා උඩදෙනිය මහත්මයා සංගීතා චාන්දරී මිස් නලින් අය ඇතුළු ටීම් එකේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මංජුල හේමන්ත මට මැසේජ් එකක් ලතින අපි හැමෝම එකතු කරගන්න ස්තුතියි මම මතක් කළා මැසේජ් එකක් කියුවට ඊට පස්සේ අපි කොහෙටද යන්නේ අපි යන් කළුතරට තිරින සඳ කැලුම් ඔයා මැසේජ් එකක් වලහාගෙන නේද ඉන්නේ ඔන්න ඇහුනේ නෑ කියලායි මැසේජ් එකක් දාන්නේ හැමන ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ පොරොස්සල තියෙන යටියන්තොට සේපාලිකා ඔයහන් ඉන්නවා කියලා තියෙනවා නිව් ෆාමසි එකේ කෙල්ල කොල්ල ඔක්කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා තව යාළුවෝ ටිකක් එකතු කරගෙන නේද? Thank you. අත්තරින්න ඕනි දේවල් ළඟ තියාගත්තාම ළඟ තියෙන ඕනි සනසීම ඉබේටම තමන්ගෙන් ඈත් වෙලා යනවා. කවුද මේ කියුවේනේ? නම බලමු. නුදි. අරුන් ගාමන්ට් එකේ වැඩ කරන අපේ ගෑල් ළමයි ටිකවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නුදි මැසේජ් එකක් එවලා කියලා තියෙන්නේ. යාළුවෝ ඔක්කොමලම එකතු කරගත්ත කියලා කියන්න ඕනේ. අහගෙන ඉන්නේ. හරි සිද්ධා කහන දෙන්න එකයි විනාඩි 37යි

0: Radio ITN. ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස්වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: දවල් එකපහුව වෙලා විනාඩි 41යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසනිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

ඉතින් අපිට පුළුවන් සින්දු කියන්න. හැබැයි සින්දු ගානා කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයා. 0.7 0.6 366 166 ට ඔයා ගානා කරන ලස්සන සින්දුවක ලස්සන කොටසක් වට්ස්ඇප් කරන්න විතරයි අනේ තියෙන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන ප්‍රාතිහාර්යය. මුලින්ම මම කිව්ව වැඩේ කරලා ඉන්නකෝ. ලස්සන සින්දුවක කොටසක් වට්ස්ඇප් කරන්න. 0.7 0.6 366 166 ට. දවල් එකයි විනාඩි 45

පසරු එකයි විනාඩි 48යි. 0.7 0.3 5 0.3 7 ඒ මැසේජ් නම්බර් එකට ඔබට මැසේජ් එකක් දැන් එවලද තියෙන්නේ. බලමු මෙතන වගේ නම තියෙනවද කියලා. හයි කොහොමද ඉතින් කියලා යටි අන්තොට නිතෝ ගරාජ් එකෙන් තමයි මේ මැසේජ් එක එවලා මගෙන් අහලා තියෙන්නේ. මං ඉතින් හොඳින් පේනවනේ කටේ සද්දේ. අපිත් එකතු කරගන්න කියලා තියෙනවා. බලමු අපි කියන්නේ කවුද කියලා. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර මල්ලි, යාපේස්, සංජු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. සින්දුවක් ලැස්ස කළා මං අහන්න දෙන්නම්. සංජය, ඔයාගේ මැසේජ් එක. ඔබ යම් අයෙකුට කෙතරම් යහපතක් කළද ඔබට පෙරලා ලැබෙන්නේ ඊර්ෂ්‍යාව පලිගැනීම නම්. එකම අවස්ථාවක ඔහෝ ඇය අඳුරු කර්ම සකසන විට ඔබ අඳුරු කර්මයක් ගෙවා දමනවා නොවේද? කර්මානුරූපව කෙනෙක් රූමත්, කෙනෙක් ධනවත්, කෙනෙක් බුද්ධිමත් වෙනකොට කෙනෙක් උපතින්ම අඳුරු මනසක් හිමි කෙනෙක් වෙන්න බැරිකමක් නැහැ කියලයි මේ පෝස්ට් එකේ කියලා තියෙන්නේ. ඒක ඇත්ත නේද? කනිසා, ඔයා කොහොමත් හොඳ කෙනෙක් වෙන්න ට්‍රයි කරන එක වටිනවා. අනිත් අයත් එක්ක සසඳ කාලෙ කන්න එපා. හරි, ඊට පස්සේ තියෙන මැසේජ් එක, කිසිදු අගේ කිරීමක් නොලැබුණද ඔබේ යහපත් ගතිගුණ අතාරින්න එපා කියලා කියලාම එවලා තියෙන්නේ ජයමාම. ඒක ඇත්ත නේද? සමහර වෙලාවට අපි කෙනෙක්ට හොඳක් කරනවා, අපේ පුළුවන් තරම් වැරදි නොකර ඉන්න ට්‍රයි එකක් දෙනවා. එහෙම කරන්නෙම තව කෙනෙක් අපිව අගේ කරයි කියන බලාපොරොත්තුව යටිහිතේ තියාගෙන වෙන්න පුළුවන්. අපි කියන්නේ නැහැ, හැබැයි අපි හිතනවා. හැබැයි ඊට පස්සේ කෙනා අපිට අඩුම තරමේ සිනහවකින්වත් මුදු බැල්මකින්වත් ඒ කෙනා අපිට අගේ කිරීමක් කරන්නේ නැති වුණාම ඇයි මං එහෙම හිටියේ, ඇයි මං එහෙම කළේ කියලා අපිට පස්තැවීමක් ඇති වෙනවා නේද? එහෙම වෙන්න හොඳ නැහැ. ඒක තමයි මේ කියන්නේ, කිසිම අගේ කිරීමක් නොලැබුණත් කොයිම වෙලාවකදීවත් ඔයා ළඟ තියෙන යහපත් ගතිගුණ අත්හැරලා දාන්න එපා. අගේ නොකරන එක ඒගොල්ලන්ගේ විදිහ. ඒක එහෙම තමයි. එයාලම වෙනස් කරන්න බැහැනේ නේද? එයාලා නිසා හැබැයි ඔයා නරක විදිහට වෙනස් වෙන්න එපා. අදත් අපි වහන් ඉන්නවා කියලා තියෙනවා වීරකොඩු බේකරි එකේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වර්ණ, ලක්ෂ්මි මිස්, චම්ප මිස්, දිස්න මිස්, ධනුෂ්ක, මදුශංක, ජගත, විජේ වලව එකතු කරගන්න. ඊට පස්සේ මට පාත පැත්තට යම් ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය, ආවිෂ්කත් එක්ක සේරුවා විලින් කේඩියේ සමරසිංහව එකතු කරගන්න කියලා තියෙන්නේ. හරි හරි.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
4: එකයි වෙනාඩි 56යි. අපි ඊළඟ පැයද මොන ගැහනවා?

අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති හත්වන චීන දකුණු ආසියා සහයෝගීත සංසදයේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සහභාගී වෙනවා පොදු සංවර්ධන උදෙසා සහයෝගීතාව සහ සම්බන්ධීකරණ යන තේමාවෙන් එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික රාජතාන්ත්‍රික භාවයේ ඉදිරියට ගෙන යාම හා වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි නියමිතව තිබෙන්නේ. ඉරාන විදේශාභාති අබ්බාස් ආරක්ෂි සෞදි සහ තුර්කි විදේශාභාතිවරුන් සමග සාකච්ඡා කර තිබෙනවා. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති වාතාවරණය පිළිබඳවයි අවධානය යොමු වුණේ. ඉරාන භෞමික අඛණ්ඩතාවයේ සහ ස්වාධීනත්වයේ උල්ලංඝනය කිරීමට ඇමරිකා හමුදාව කටයුතු කරන බව විදේශාභාතිවරයා සඳහන් කර තිබෙනවා. ඒ ස්වයන් ආරක්ෂාව තහවුරු කර ගැනීමට අයිතියක් පවතින බවද පෙන්වා තෙමින්. මේක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පසුරු තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ඕන ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි විනාඩි 5යි වෙලාව ඕල් ටයිම් බිට්ස් ඉත් චාමි අපි අපේ දෙවනි පැය පටන් ගන්නවා. මැසේජ් එකක් එවන්න පුළුවන්. 07:03:93:07. Overtime beats with

හවස දෙකපහු වෙලා විනාඩි 10යි වෙලාව. FM 93.5න් හරි 93.7න් හරි මේ වෙලාවේ ලක්කඩෝල් ටයිම් බීට්ස් අහගෙන 07.03යි 93.5යි 93.7ට මැසේජ් කරලා නම් ඉන්නේ. බලන්න ඔයා ජයල ඈන්ද කියලා. ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන එකයි බැලුව අහගෙන දෙන්නේ කියලා. ඉරෝෂනි සහ පවුලේ අයත් එක්ක එකතු කරගෙන අපිට සිද්ධාවක් දෙන්න පුළුවන්ද කියලා මැසේජ් එකෙන් අහලා තියෙන පෝස්ට් එකකුත් ෂෙයා කරලා තියෙනවා. අනිත් අය විශ්වාස කරනවට වඩා තමන් ගැන විශ්වාසය ඇති කරගන්න, තමන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසය ඇති කරගන්න කියලා තමයි පෝස්ට් එකේ කියන්නේ. මස්රම් වටින අදහසක් ඉදින් තැන්කියු අපිත් එක්ක ෂෙයා කරගත්තට. ලස්සනම ලස්සන දවසක් අක්කි කොහොමද ඔයට කියලා ඉනෝකා ඔයා මැසේජ් එකක් කියලා තියෙනවා. කණ්ඩලමේ දෙමට හත්ත පාලම නගන එන්නේ පවුල හැමෝමවත් එකතු කරගන්න. ඊට පස්සේ සුපතව සක්ෂාමි අපි අම මල්ලේ මාලි ෆැෂන් එකෙන් කියලා තියෙනවා. මාලි ඔයාගේ මැසේජ් එක. තව කවුද ඉන්නේ? චම්මි, රංගිකා, ගීතා, චතුරිකා, ශිරෝමි එකතු කරගන්නවා කියලා තියෙනවා. සෙතුම් පෙතුම් මිටවන ලස්සන දවසක් ඒවා චාමිනන්ගේ. සීෂෙල්ස් වල ඉඳලා කවුද ප්‍රදීප් ලගනේ ඔයාගේ මැසේජ් එක. ඔයා සින්දුවක් මතක් කරලා තියෙනවා, මම බලන්නම් එක සර්ච් කරලා. හොඳේ සින්දුව දැනට මං හිතන්නේ මට හොයාගන්න බැරි වේ. හැබැයි මං හෙට ට්‍රයි කරන්න, මං බෑ කියලා කියන්න. සුබ දවසක් ශාභියක්කේ. මගේ දවසකින් මැසේජ් එකක් නම් දැම්මේ කියලා තියෙනවා. කෑගල්ලෙන් ප්‍රීති. මොකද උනේ? ඔයා අසනීප වුණා කියලා තියෙනවා. තාම බේත් ගන්න ගමන් කියලා තියෙනවා. ඉක්මනට සනීප වේවා මට මැසේජ් එකක් ඇහුවානේ මං වට නේද? ආශිර්වාද කළානේ. ඔයාට හොඳ වෙයි. ලස්සන සිද්ධකට එකතු කරගන්නවා ප්‍රීති. හැමදාම සතුටෙන් ප්‍රීතියෙන් ඉන්න ඕනේ. හයි අකේ, මම කෑගල්ලේ ඇපල තොටුවේ හිරුනේ නවෝද්‍ය. ඊයේද බර්ත් එක තිබුණේ 18 වෙනි බර්ත් එක. ගැහැණුමගේ ජීවිතේ ලස්සන වයසක් එක. හැමදේම සුබ වෙන්න ඕනේ කියලා මමගට ආදරෙන් ආශිර්වාද කරනවා. අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ටෙක් එකේ යාළුව ඔක්කොමලම මතක් කරන්න කියලා තියෙනවා. ඒ යාළුවගේ නම් මතක නැද්ද ඔයාට? මතක තිබ්බනම් ඇයි ඔබ නැත්තේ? එතකොට ඒ යාළුවගේ හිත රිදෙනවද නේ? හවස 2:12 යාළුව ඔක්කොමලම එකතු කරගන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 2යි වෙනාඩි 17යි
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: හවස දෙක පහු වෙලා 8:19යි.

0: 7 Lakhana Radio ITN
1: Havas dekaye venate 22
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිනිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 වෙද්දි tune කරලා තියාගන්න
6: Even in driving, Shamit and Charu.

0: අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන

0: ඇහෙ දෝරගඟේ කලන හින හදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්නවා.

0: FM 93.7 Lakhana Radio ITN Dinin Mara Dikai
1: Pasukiya Vasarata Sapekshava Me Vasare Dengu Rogin Vartaveema 50ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරයි. පවතින අවදානම් තත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: හවස 2:00 වෙනාඩි 3:00.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sange mal mal.
0: හවස දෙක පහු වෙලා විනාඩි 31යි වෙලාව. දැන් ගෙදරදී මොහට සෞඛ්‍යාරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මොකක්ද ඕන වෙන්නේ? ඩෝමා හෝම් ඔයිල් මේකයක. මෙලවෙන රුපියල් 88,000 සිංගල් පේස් විදුලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවය ගතු තින්න පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ඔයාට ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගෙන වැඩ කරන්න පුළුවන්. තව වැඩි විස්තරයක් ඕන නම් මෙන්න මේ නම්බරයක ලියා ගන්න. 01176679579 01176679579 කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේක එක ගන්න තව උනවට වැඩි විස්තරයක් දැන කියා ගන්න පුළුවන්. ඒ අතරේ මට මැසේජ් එකක් එවලා තියෙනවා නම් 07603935937ට බලමු මම මේ වෙලාවේ කියයිද කියලා නේද? ලස්සන සින්දුවක් ඕනේ කියලා සුසීමා මැසේජ් එකක් එවලා තියෙනවා කුරුණෑකලින්. අම්මා නාලනී අපචේ සෙනවිරත්න මහත්තයා දුමින්ද දුව ඕලු එයාවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ හෙලෝ මාත් ඉන්නවා කියලා තියෙනවා ඉතාලි වලින් මෙන්ඩිස්. හයි කොහොමද? ආටත් සින්දුවක් දෙන්නම්. සුබ දවසක් ශාමිනාගේ උහන තිස්සපුරින් නෙලන්ත ඉසුරි ශානිකා බිරිඳ සුමිත්‍රාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපෙත් වහගෙන ඉන්නේ නංගී යටි අන්තට මේ පිටේ කම් දෙන්න රෝහිණි. Thank you. මහත්තයා ජාන්ත දුව වාසනා පුතා ඉසුරු ගමේ හැමදෙනාමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඊට පස්සේ චානු රත්තොටින් මැසේජ් එකක් කරලා තියෙනවා. අපිත් සින්දුවක් අහමු. Thank you. ඊට පස්සේ අපි යනවා කොහෙටද දන්නවද? ගල්පාතට. SKD ගවමන්ට් එකෙන් මේ මැසේජ් එක මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගේ, චාන්දනී, ගයනී, කාන්ති මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන දෙන්න කියලා තමයි කියන්නේ. ඒක හින්දි සින්දුවක් වුණත් කාරි නැහැ සඳ.

0: කොහමද සින්දුවල අස්සනානේ හවස දෙකයි විනාඩි 37යි
1: මේ හඳුන් කූරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
3: සදා හරිත අපේම රටේ නැවුම් සුවඳින් නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
5: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: වේමත් කලාවෙන්න
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්බරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස දෙක පහු වෙලා විනාඩි 45යි වෙලාව 0.7093935937 අපේ මැසේජ් නම්බර් එක මහතරින් කිස්සිරිද සිල්වා නිට්ටපුව පැත්තේ දසනායක ගම්පහ මිරිස්වත්තෙන් ඉන්නව ලක්ෂ්මන් රතවටුනේ කාමිනී වීරසිංහ ශෂික අශාන් දුලනි රූපවති රෝහිණී නයනි කුමාරි කුමුදිකා ශිරෝමි නිමල් වනාත් ගුණරත්න කුමාර මේ හැමෝම මං ආදරෙන් මතක් කරනවා ඒ වගේම හැමදාම වගේ අදත නවය ශ්‍රී ලංකේ ඉඳලා චාමිකා ගැරළමයව අහගෙන ඉන්න ගමන් ඉන්නේ කියලා දුලීප් සමරසිංහ එපු මැසේජ් එකට බොහොම ස්තුතියි දැන් වෙලාව සාමාන්‍ය ගීයට වගේ ඇත්ත මැසේජ් එකක් දාන්න බලන්න සුබ වේවා ලස්සන සින්දුවක් දෙන්න චාමි හයි කොහමද රයිගමින් සරත් චන්ද්‍ර මහත්මයා වරත්න සින්දුවක් අහන්න ලෑස්ති කරලා තියන්නේ නිරෝගීමත් සුබ දවසක් මනු අතත් මායි තනු දෙන්නම එකතුලා අවහන් ඉන්නවා කියලා තියෙනවා සින්දුවක් ඉල්ලලා තියෙනවා බලමු අහන්නවද අකේ මට සින්දුවක් ඕන කියලා තියෙනවා මහරගමින් හේෂාන් චමෝත්‍යවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. දෙන්න මාතරෙන් එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්නද? මේ සින්දුව ගැන මොකද හිතන්නේ? ලස්සනයිනේ. හවස දෙකයි. වෙනාඩි 46යි.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 57යි වෙලාව. මේ පැටර්න් නේද සමුදෙන්න වෙලාව ටික ටික දිනෙමි නෙමෙයි හොඳටම ලං වෙලා. බලමු මැසේජස් කීපයක්. සුබ දවසක් ඒවා ශාමී. අදත් ඔය වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ දරණීය ගල පැත්තේ ඉඳලා කියලා තියෙන මැසේජ් එක අන්සන ජාතලක. Thank you. ඊට පස්සේ ශාමී ඔයාට සුබ දවසක් ආසිරි සම්පත් ඇඳේර මුල්ල වගේ මැසේජ් එක. බැන්ද අය විඳවන නොබැන්ද අය හූල්ලන හරි අපූරු අකුරු හතර විවාහය. ඊට පස්සේ කියනවා බඳින්න ඕනියයි සම්මත නොබැන්දොත් පද හදන නූකත්ම අකුරු හතර සමාජය. බඳිනකල් උතරන ඉන් එහා වියලෙන මුලාවේ අකුරු හතර ආදරය. කාටවත් නොතේරෙන සතුට හැමදා රැඳෙන දුක් මුදන අකුරු හතර තමයි ධර්මය. ලස්සන අදහසක් ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ අපි යනවා මාතලේ පැත්තට. කුමාරයට බුදුගොල්ල නයනී ගාමිණී සුභාෂිණී ඔයාලවත් එකතු කරගෙන අපි සින්දුවක් අහන්න යනවා. ඒ සින්දුවත් අහන ගමන් ඊළඟ පැට යනවා. පාවී එන්න සුළඟේ කියලා කියනවද නැත්නම් මේ සින්දු අහනවද? මගේ තෝරා ගැනීමුනේ මේ සින්දුව. ඊළඟ පැයට මුණ ගැහුවා.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු වර්ධන වැඩසටහනේ දෙවන දිනේ තුල සමස්ත පරිශ්‍ර 31155ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන්දෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 1864ක් සුවගත් බවයි සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍යාංශය සඳහන් කළේ. පරීක්ෂාවට ලක් කළ කර්මාන්ත ශාලා ඉදිකිරීම් ස්ථාන සහ ආගමික ස්ථාන අතරින් අඩකට වඩා මදුරුවන් බෝ විය හැකි මට්ටමේ පැවති බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. පාසල් වලින් 44.7% සහ රජ ආයතන වලින් 44.7% මදුරුවන් බෝ වීමේ අවදානම් පවතින බවත් එහිදී හෙළිව තිබෙනවා. ඊශ්‍රායල් ආරක්ෂක අංශ දකුණු ලෙබනනයේ යලිත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. හිස්බුල්ලා සංවිධායට අයත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ඩ්‍රෝන් මෙහෙයුමක්ද සිදු කර තිබෙනවා. ඊශ්‍රායල් ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කළ ස්ථාන පිළිබඳව විශේෂ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල් බලධාරීන් සඳහන් කළා. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ආදර පිරුණු සතුට පැතුන
1: ඕල්ටයි බීට්ස් විත් චාන්ස්
2: දිල් කියෝ මචලා ජය
0: විස්කර ගන්න එපා හවස තුන පහු වෙලා විනාඩි 10යි වෙලාව ගෙදර හැමෝම එකතු කර ගන්න ගොඩ ස්තුතියි මැසේජ් එකක් එවට තරෝෂි සුබ දවසක්

ආචාර්ය බුලත් සිංහලෙන් දහරක් වගේ මැසේජ් එක. අම්මා ඉන්ද්‍රාණි තාත්තා ජයසිංහ ඉන්දුනිල් ප්‍රනීත් කෞෂි මතු තුහින බබා ආදි බබා මතුගම පළවත් එන හබේ රංගයේ චුටි මැනික ඉනුකි ඉනුකි එයාවත් එකතු කරගන්න. දෙකේ පැය හරිම ලස්සන සින්දු දුන්නා කියලා තේනවා. Thank you. අහන්නකො තුනේ පැය මේ පැය අහන්නකො දෙවෙනි පැයට දෙවෙනි වෙන්න. හරි සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. අපිට සින්දුවක් ඕනේ කියලා කටුකුරුන්දේ ජයන්ත ගාමන්තකින් සුනීතා අක්කා ඉනෝක අක්කා සුනීතා අක්කා මුදිත එකතු කරගන්න කියලා ප්‍රියා තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ මේ මොකද මේ කියන්නේ? යාලුකම කියන්නේ ඉස්සෙල්ලම ආවේ කවුද, එහෙම නැත්නම් වැඩිම කාලයක් අඳුරන්නේ කවද කියන එක නෙවෙයි. යාලුකම කියන්නේ ජීවිතේට ඇවිත් කවදාවත් දාලා නොගිය අයටයි. ඕමනාම මොහොතේදී අපිව අත නොහැරි අයටයි කියලා මම කොටසක් එකතු කරනවා. සුරේඛ රේණු ඔයා තුෂාරිටයි මටයි දෙහෙම කිව්වේ. අපි හොඳ යාළුවෝ නේද? කවදාකවත් දැකලා නැති වුණාට අපි හොඳ යාළුවෝ. ඔපෙල් ෆැෂන් එකෙන් අපිවත් එකතු කරගන්න කියලා ටික මැසේජ් එකක් තියෙනවා. ටිකක් ටිකක් තියෙනවා. විමල සේන, දෙලංක නදේශන්, රසික, චනිතෝ, පසිදෝ, චමුත්, ගයන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, කුමාරේ, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනෝෂා, කමනී, චන්ද්‍රානී, ඉරේෂා, නයනී, දෙල්ප, චිත්‍ර. මන්නිකා චී අර ටීචර් කෙනෙක් වගේ කියන හැඟීමක් එනවා නම් ලිස්ට් එක හැමදාම කියනකොට. ඉන්නවා ඉන්නවා කියන හට මට නිකන් ඇහෙනවා වගේ. ඒක නාමල එක නෑ කිව්වා වගේ. සින්දුවක් අහලා යමු අනේ.

0: ලකන රේඩියෝ ITN
1: හවස 9 වෙනාඩි 16යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: ලකන මොනින් ඒසල්.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
5: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: සෙනසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේදනා

ප්‍රියා පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම් එක.

හවස 3:30 වෙලා වෙනාට 27යි වෙලාව. WhatsApp එක පැත්තෙන් text messages ටික බලන්න යන්නයි හදන්නේ. සුබ දවසක් ලක්හඬ හැමදාමත් අහන් ඉන්නවා කියලා තියෙන program එක. කැගල මේදනිය ගමි උපනන්ද ස්තුතියි ඔයාට. චාමි නුවරින් සංජීව ඔයා හරි හොඳ කෙනෙක්. අට කේන්ති යන්නානේ ඒක තමයි වටින්නේ. ශාමියාගේ අතත් සුපුරුදු විදිහට ඔල් ටයිම් වේට්ස් විත් ශාමිය ආගෙන ඉන්නා කියලා තියෙන මර්ෂිමිස්කද බර්ත් එක කියලා තමයි තියෙන්නේ. කෝකිල සර් නෙතු මිස් බුත්තික සර් මේ හැමෝ මයි හස්බන්ඩ් මනෝජ්වත් එකතු කරගෙන විශ් කරන්නම්. මර්ෂිමිස් හැපි බර්ත්ඩේ. අම්පාරෙන් හෂිනි තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. ශාමියා කියෝ ස්තුති කමෙන්ට් එකට මතේ ගොඩින් මලිති මට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් හොඳේ. ඊට පස්සේ කොටිකාර මෝටර්ස් දොඩන් ගස්ලන්දින් අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. හෙක්ටර් කොටිකාර නිර්මල චාමර සංදීපනි ගම්පහින් රංජනීවත් එකතු කරගන්නන්. ඊට පස්සේ සුබ වේවා අපි වේයන් කොටින් ලස්සන සින්දුවක් දෙන්නකො. දෙන්නංකෝ ලස්සන සින්දුවක්. දීප තමයි මැසේජ් එක වෙලා තියෙන. දුව චතු පුතා මදු මහත්තයා සුදත්වත් එකතු කරගන්න කියලා තියෙන. අයිබොන් චාමි මේ මැසේජ් එක සෙන මහත්මයාගේ. අසනීපෙන් හිටියා කියලා තියෙනවා. දැන් සුවෙන්ද? ඉක්මනටම සනීප වෙන්න තාම අසනීපෙන්න. සුබ දවසක් ඔයාට. අපිවත් සින්දුවකට එකතු කරගන්නවද කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ අලව්ව ගලතරෙන් ගීතිකා නන්දන ගණාත් මින් දෝති සශිනිව එකතු කරගන්නම්. ඊට පස්සේ අලව්ව පැත්තෙම ගුණසිරි කුල් හවුස්සගේ උපාලි ඔයාත් මැසේජ් එකක් එවලා තියෙනවා. පත්මිනී මිස් ඉන්නවා. උදය කුමාර සර් සමන් සමිතා වසන්ත වසන්ති නිලන්ති අතුලවත් එකතු කරගන්න ඔය පැත්තෙන්. ඊට පස්සේ රත්නපුරේ පැත්තට ගියාම මේ මැසේජ් එක එවලා තියෙන්නේ එරත්නේ තමරා කුමාරි. ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. ඔයාට සින්දුවක් අහන්න දෙන්නම්. හවස 3:29 නෙවෙලා මේකේ තව පැය භාගයක් නෑ මට ඉන්න. 0.7, 0.3, 0.95, 0.37 මැසේජ් එකක් කියලා තියන්න.

0: කණ්ඩ රඩියෝ අයිTN
1: හවස තුනය වනාඩේද සාතරයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දැනෙන තැන ඔහොමම නවතින්න සතියෙන් දිනවන එක ඉඳන් හතර වෙනකන් ඕල් ටයිම් ඩේට්ස් වෙත්

හවස 3යි විනාඩිය 36යි වෙලාව. මොකක්ද මේ කවියක්ද තියෙන්නේ? පන්හිඳ තුඩ බොඳ උනා අකුරු අතර සැඟ වෙලා සිතට නැගුණු සිතිවිලි හැම කොළයක් මත බොඳ කළා. ජීවිතයේ කරුවල මැද මා තනි වී ලත වෙලා අත අඳුරේ සවනලි මත දවසක් යයි නිම වෙලා. දුකෙන්ද ඉන්නේ චම්දි? ඔයාගෙන් අහන්නේ පස්සලඟව මං ගොඩාක් ආතරෙන් නැගුතු කරගන්නවා. හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් මතක තියාගන්න, ඒ දුකට ඔයා වටිනාකමක් දීලා තියෙන නිසා, ඒක දුක දුක විදිහට පිළිගෙන තියෙන නිසා තමයි ඔච්චර දුක. ඒක නිසා ඒක දුක විදිහට පිළිගන්න එපා. ඒක වෙන්න තිබුණු දෙයක් කියලා හිතලා ඔයා හිත සනසීමේ ගින්න පොඩි ට්‍රයි එකක් දීලා බලන්න, හැමදේම හරියනවා. හරිද? චාමියාගේ මටත් ඔරේ ලස්සන සිද්ධාවක් කියලා තියෙන්නේ. කවුද? භාග්‍ය රසාංජලි, හංසලි, පියුමි, නෙතුහංසි, මෙයාලු ඔක්කොමලව එකතු කරගන්න කියලා අනු තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ලස්සන නම් ටිකක් තියෙනවනේ වගේ යාළුවන්ට. සුබ දවසක්. දුම්මි දූ එක එක නම් දානවා එක එක දවසට මට. එයාවත් එකතු කරගන්න. සේරුව වෙල පැත්තට ගියහම කේටිය සමරසිංහ යාළු ඔක්කොමලව එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකකින් කියලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් චාමිනාංගී. අපි හොරණින් එනෝකා උපාලේ දුව සිතුවත් එකතු කරගන්නම්. අදත් ලස්සන සින්දුවක් ඕනේ කියලා මක්කොන මුංගේනේ එස්.ටී. වසන්ත කුමාර් එවපු මැසේජ් එක. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කැකුලාවල රත්න කහදව, සුනිලා ජාංගනී, ස්වර්ණී ඔයාලව එකතු කරගන්නවා. ඊට පස්සේ මං ආපහු යනවා වට්ස්ඇප් එක පැත්තට. සුබ දවසක්. හැමදාම වගේ ඔයාව අහනවා ලස්සන සින්දුවක් අහමු කියලා බණ්ඩාරකමින් ප්‍රියා එපු මැසේජ් එකට ස්තුතියි ඔයාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබට. මියුරු හඳ ළඟ නතර වුණා මොහොතක් කියලා තියෙනවා. මොරුන්තුඩුවේ නාණ්ඩුවේ සිට මුදිත පෙරේරා අහනවලද සින්දුවක් සපතිනි අහමද? හවස 3:38යි.

0: Anda Radio ITN
1: හවස 3 වෙනාඩි 43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
6: ලුකයා මාරේ වෙඩෙනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
7: මෙමරි ලොස්
6: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
8: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: Evening drive with Chamit and Charu
9: sama anugrahaya
1: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
10: vijaya products ape rasaya rate sevata
0: fm 93.5 fm 93.7 lakana radio itn
1: havasa tunai vinade 44 ine ලස්සන දවසක් වේවා පොකුරු පිට සංජීවනී ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ පුතාලා දෙන්නා සඳුළු සහ රශ්මිතවත් එක්ක අතරණිය දමිත ඔයාවත් එකතු කරගන්න සෝපත් වෙන්න නිග්මනි අසනීපින් ඉන්නේ කියලා මට කිව්වනේ ඒකයි මං කිව්වේ එවල තියෙන පෝස්ට් එකක් බොරුව වංචාව කපටිකම ජීවිතේ කරගත මිනිස්සු වැඩිකල් නොයාම ස්වභාව ධර්මයේ විසින් දනගස්සනවා එක තමයි ලෝක ධර්මතාවයේ කියලාක පෝස්ට් එකක් තියෙනවා ඊට පස්සේ කියනවා කප්පරක් පොඩි බැන්දට තත්පරයක් ඇති ඔක්කොම නැති වෙන්න ඒ බව දැනගෙන ජීවත් වෙන එක වටිනවා නේද ඊට පස්සේ තියෙන මැසේජ් එක හයකි සින්දුවක් ඕනේ ප්‍රියා අරවින්ද තරු සම්පත නිරෝෂන් විද්‍යාංගනේ චරිත දිනු පසිඳු යසුරි ඉෂාරද දන්නේ ගයන් හෙෂාන් චමෝත්‍යා එකතු කරගන්න කියලා රවින්ද තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ අපි ලස්සන සින්දුවක් අහමු හයි ශාමී කොහොමද ඔයා වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා වැල්ලවායන් තරු එපු මැසේජ් එකට ස්තුතියි කියනවා එක්මන් වේ හයියෙන් පා නොතබන්න ඔබට වැහසඳනේ ගමන එපා වෙන්න පුළුවන් සන්සුන් වෙලා සෙමින් පා තබන්න ඔබට හොගා දුරයා හැකිය ඔයා හිතන විදිහත් ඔය විදිහට නේද චංචල හිතින් නැතුව පොඩ්ඩක් සන්සුන් මනසෙන් හිතනවා නම් ප්‍රශ්නයක් වුණාම උනත් ඔයාට ඉතා ඉක්මනින් ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් අවබෝධය ලැබෙනවා අපි තවහගෙන ඉන්නේ කියලා යටි අන්තට මේ පිටිකන්දෙන් රෝහිණී ඔහත් මැසේජ් එකක් එවලා තියෙනවා අපි සින්දුවක් අහමු සුබ සන්ධ්‍යාවක් ශාමී අද බිසිද නිෂු අද පෝස්ට් එකක් එවලා නැහැ කාටි නැ අපි ලස්සන සින්දුවක් අහමු නිෂු චාමෝ රත්තොටින් ඔයාගේ මැසේජ් එක මං කිව්වා හුන්නේ ඔන්න කිව්වා ඉස්සරයක් හොඳ සුබම සුබ දවසක් වේවා අක්කට 45 මහ මහත්තයා වසන්ත පුතාල දෙන්න පාඩුපොල් වෙහස් මවර කඳවත්තේ නිලිමිණි අක්ක ශානිකා අක්කවත් එකතු කරගෙන මාවත් මතක් කරනවා කියලා තියෙනවා Thank you ඊට පස්සේ සේනගම්ලත් පත්මලාල් අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා අපිටත් සින්දුවක් දෙනවද චාමි කවුද කුලියපිටියේ ෆැෂන් වුඩ්වර්ක් එකෙන් ෂේන් කැලුම් ඇතුළු හැමෝම එකතු කරගෙන සිද්ධුවක් ඕනේ කියලා දනිදු තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ දනිදුවත් එකතු කරගෙන තව සිද්ධුවක් අහලා යමුද අපි වෙලාවද ඕනේ 3:47

හරසතු දයි විනාටි පනස්සේ කයි මං ආයි ටක්කාලාව මොකද මේ මැසජස්ට කියල ඉවර කරන්න බැයි. ගීතිකා ඔයාගේ මැසේච් එක චතු රමා අයිරංගනය ශ්‍රියානි ශ්‍රීමතිය කුසුම් කීර්ති නන්දා සමීරා හසන්ත සිංහ බහුසවත් එකතු කරගන්න කියලා තියෙනවා. හෙට අපිට වර දෙන්න පුළුවන්, හෙට අපිට නැති වෙන්න පුළුවන්, හෙට අපි අසන්න වෙන්න පුළුවන්, හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට හිනා වෙන්න එපා, සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් ඇල් වතුර බෙදුරක් නම් ඒක හරි දෙන්න කියලා ලස්සන පෝස්ට් එකක් ඔයා එව්වට ස්තුතියි ගීතික. ඊට පස්සේ හයියකි කොහොමද ඔයාට යාපේෂ් කියලා තමයි නම තියෙන්නේ. යටයන් තොටින් ආවත් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ චාමි ඊයේ වෙලාව බලන්න බැරි වුණා කියාට පස්සේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කියලා තියෙනවා. යසයි නෝලෙන් විනෝදී ඔන්න අද නම් ආ වෙලාව බලලා තියෙනවා. හොඳයි හොඳයි හොඳයි ස්තුතියි. සින්දුවක් කහමු කොහොලානේ ජයකලනේ. ඔයාවත් එකතු කරගන්න උපාලි චිත්‍රානේ මාධව කසුන් ඇතුළු සිරු දෙනා මුත් එක්ක. 3:52

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුන පහ වෙලා විනාඩි 55යි. කියන්නත් සන්තෝසයි. වෙලාව එච්චර ඉක්මනට ගත වෙලා ගියා නේද? අකේ යන්න කලින් සිද්ධාක් දෙන්න පුළුවන්ද කියලා රාජිත මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයා තින් දක්ෂ කොහොමද ටක් ගාලා අන්තිම විනාඩි හරි මැසේජ් එකක් එවලා තියෙනවා. එකතු කරගන්නේ කොහෙද නුවරින් කියලා තියන්නේ. යාළු ඔක්කොමලව එකතු කරගන්න හොඳ. ඊට පස්සේ අපිට කොහෙටද යන්න වෙන්නේ කියලා බලමු පිටිපනට. හසලකදාගෙනම ඔයාව එකතු කරගන්න. අම්මා නිරංජලාවත් එකතු කරගෙන මේ වෙලාවේ ලක්කදාගෙන හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි, එහෙමනම් මං යන්නම්. ගිහිල්ලා ආයමත් එන්නම්. කවද්ද එන්නේ, කීයටද එන්නේ කියලා ඔයා දන්නේ නැත්නම් හෙට දවල් එකට FM 93.5 93.7 ටියුන් කරලා බලන්න.

0: ITN. Sabah Sri Lanka Handa.
1: Velava Pasuru Hatarai.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දකුණු කොරියාවේ සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට ප්‍රධාන ඇගයීම් සහ සම්මාන හතරක් හිමිව තිබෙනවා. සංචාරක ඩියෝජාබාතේ මහාචාර්ය රුවන් වඩසිංහ මහතා විශිෂ්ට සංචාරක පුරෝගාමි සම්මානින් පිදුම් ලබා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පරීක්ෂණ සහ කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ලබා දුන් දායකත්වය එහිදී ඇගයීමට ලක් වුණා. හොඳම ප්‍රදර්ශන කුටිය හොඳම ඉදිරිපත් කිරීම සහ හොඳම ප්‍රදර්ශන කුටි සැලසුම් කිරීම සඳහා වන සම්මානද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට හිමි වුණා. බිකර්ස් කැම්පස් උපාධි ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. ජාත්‍යන්තර පිළිගත් අධ්‍යයන වැඩසටහන් සාර්ථකව සම්පූර්ණ කළ උපාධිධාරී දවසේකට අධික පිරිසකගේ ජයග්‍රහණ එහිදී සමරා තිබෙනවා. මෙම උපාධි ප්‍රධාන උත්සවය සැසි දෙකින් සමන්විත වූ අතර විද්වත් රාජතාන්ත්‍රික වෘත්ති හා අධ්‍යාපන ක්ෂේත්‍ර නියෝජිතයන් වසගේ සහභාගිත්වය ඊට හිමි වුණා. ව්‍යාපාර කර්මණාකරණය, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය, නීති ඇතුළු ක්ෂේත්‍ර රසක උපාධිධාරීන්ගේ ජයග්‍රහණ එහිදී සමරා තිබෙනවා. යුක්රේනයේ එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ඓතිහාසික කෞතුකාගාරයකට හානි සිදු වුණා. ක්‍රිමියාවට අයත් ප්‍රදේශයක පිහිටි බවයි බලධාරීන් පවසන්නේ. ප්‍රහාරීන් කෞතුකාගාරයේ වහලයට ගිනිය වෙලී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා හදිසි කණ්ඩායම් බෙදවීමට බලධාරීන් කටයුතු කළා. දුම්රියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින්ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමාව තන්න බිත්ව එකකයි හැතයි 479 579
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: சுப சந்தியாவா கதராய் வினாடி அட்டாய் விழாவா சுப சந்தியாவா சாரு ஆடா
1: சுப சந்தியாவா குட் ஈவினிங்
0: குட் ஈவினிங் இவரின் டிரைவ் வேக் அதான் தொன்னு சூப்பரது விதியட்டம் அப்படி வாங்க டிரைவ் வேக் கிட்ட சப்போர்ட் கரான் மாத்திக்க பாய் தேக்க ஹமாரக்
1: இன்னா
0: விதர இன்ன பராகின
1: இன்னா
0: அவில்ல தியன்னே
1: அது அங்கரு ஆதா
0: அது அங்கரு ஆதா
1: ஒந்த
0: அங்கரு ஆதா
1: அது வாதாதா
0: දවසක් පිට පස්සෙන් ඉන්න චාරු එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා කියන්නේ
1: ඇත්තටම තියෙනේද
0: ආ වෙන මම දන්නේ වෙන වෙන රටක ඉන්නේ නේද
1: ආ නේ මන් දන්නේ
0: ද එහෙම නැත්නම් අද හැරුණේ මොකක් හරි
1: ඇඳෙන්
0: වැටිලා
1: අද කලින් ආවන එකයි
0: ඇඳෙන් වැටිලා හැරුණාම වෙනවා
1: හා
0: මොකද කල්පනාවෙන් නෙවෙයි නැගිටින්නේ අද මෙහෙම අඟහරුවාද අද බදාද එහෙම කියන කල්පනාවෙන් නෙවෙයි නැගිටින්නේ
1: ඉතින් මේකේ දවස් යනවා තේරෙන්නේ නැහැ
0: ඇඳෙන් වැටුණ නිසා නැගිට්ටා දවසක් ගැන කල්පනාවක් නැහැ අනේ අම්මෝ ඉතින් කවන්නේ
1: මේ වගේ ඈත් එකනේ ප්‍රෝග්‍රෑම් කරන්න වෙලා තියෙන්නේ
0: නෑනේ පොළු පාරක් ඔළුවට ගහ ගන්න
1: අයියෝ අයියෝ
0: ඉතින් ඉවිදින් ඩ්‍රයිව් එක හාඩ පුළුවන්කම තියෙන හවසහාය මාර වෙනකන් ලස්සන සින්දු ගොඩක් අහගෙන අදත් පුරුදු විදියටම අපිත් එක්ක ඉන්න
1: අපි ඉන්න හවසහාය මාර වෙනකන් FM 93.5 FM 93.7 ඉදින් වෙනද වගේම ඉවිදින් ඩ්‍රයිවර්ට රහට සද්දට මහන්න පුළුවන්කම තියෙන වගේම මේ පැත්තට මැසේජ් එකක් දානත් උන වෙනද වගේම අට පුළුවන්කම තියෙනවා මෙන්න නම් මේක මැසේජ් එකක් දාලා කට්ටියක එකතු කරගන්නවට පුළුවන් 0703 93.5 93.7 0703 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න.

0: රටට වග කියන රේඩියෝ
1: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: අසත් පුරා ජාතියක් විශ්වාසය තබුල්ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි. ආව් නියමයිනි ලකන ඊවනින් ඩ්‍රයිව්.

0: එතකොට ඒකත් එක්ක අපි කරන වැඩේ සාර්ථක කරන්න අපි යන තැන අපි ගිහිල්ලා අපි ඉන්නකොට කොතන හරි කවුරු හරි ඉස්සරහා පහසුවෙන් ඉන්න මේ හැම දෙයකටම අපි අඳින ඇඳුම හරි ප්‍රබලව බලපානවා කියලා කියනවා. ඉතින් මේකේ ගොඩක් විස්තර කරලා අපි කතා කරවොතින් විශේෂයෙන්ම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි මේක ගැලපෙනවද ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්නවා කියලා අපි දැක්කහම අපිට අපේ මොලේට යනවා ධනාත්මක සංඥාවක්. මම අද ලස්සනයි.
1: ඔව්.
0: මං අද පිළිවෙලයි.
1: හහ්.
0: කියන හැඟීම හිතට එනවනේ.
1: උතර වැඩේ කරගන්න පුළුවන්.
0: ඔව්. ඒකෙම තමයි ඔය කියන කන්ෆිඩන්ස් එක ඇති වෙනවා කියලා කියන්නේ.
1: කන්ෆර්ටබල්නේ.
0: ඔව්, ඒ කන්ෆර්ටබල් එකත් එක්ක. ඒ වගේම තමයි දැන් ශරීරයේ ඉරියව් වෙනස් වෙන්න. හා. මේක බලපානවා කියලා කියනවා.
1: හරි.
0: හොඳට ෆිට වෙන්න තමන්ට පහසු ඇඳුමක් ඇඳලා පස්සේ
1: හහ්.
0: ශරීර ඉරියව් විවේම වෙනස් වෙනවා කියලා කියනවා.
1: ඔව්. දැන් සමහර ඇඳුමක් ඇඳනම අපි තව මහතයි වගේ පේනවා. සමහර ඇඳුමක් ඇඳනම ලස්සන කෙට්ටු යඟ හැඩයි වගේ
0: පේනවා. මම වගේ. මටනම් පේනවා නම් සෑහෙන්න හිතලා අඳිනවා කියලා වල පේනවා. ඇඳුමක් ඇඳන රොස්. ඉතවසනේ මේක මේ ඒ විදිහට ගත්තම කොන්ද කෙලින් තියාගෙන
1: පපු
0: ඉස්සරහට දාලා ඒ ළඟට මේ හොඳ
1: ආත්ම විශ්වාසයෙන්
0: ඇවිදින තැන ඉඳලා අපේ ඇඟේ ඉරියව්
1: හරි
0: පොසිටිව් විදියට වෙනස් වෙන්න ගන්නවා කියලා කියනවා.
1: මේ ඇඳුම නිසා.
0: ඇඳුමත් එක්ක. ඒ වගේම තමයි මේක අර අපි කලින් කිව්වා වගේ ජොබ් එකටත් බලපානවා.
1: හරි.
0: වෘත්තීය භාවයටත් මේක බලපෑම් ඇති කරනවා කියලා කියනවා. කාර්යාලයකට ගියාට පස්සේ රැස්වීමකට හරි විශේෂ උත්සවයකට හරි ගියාට පස්සේ ෆෝමල් එහෙම නැත්නම් ස්මාර්ට් කැෂුවල් ඇඳුමක් ඇඳලා පස්සේ
1: හරි.
0: ඒකෙන් ඒ ශේෂ්ත්‍රයට අදාළ වගකීම සහ හා බලය
1: දැනෙන්න ගන්නවා. අම්ම ඇඟටම ගන්නවා අපි ඒක.
0: ඔව්. මෙතෙන් ගියාට පස්සේ මේ ජොබ් එකට
1: හරි
0: මාර විදියට ඇට්‍රැක්ටිව් විදියට ආකර්ෂණීය විදියට
1: වෙනකට වඩා උනන්දුවක් එනවා.
0: උනන්දුවකින් වැඩ කරන්න ගන්නවා කියලා කියනවා.
1: හා.
0: දැන් ගොඩක් වෙලාවට ගත්තට පස්සේ ඔෆිස් වලින්
1: හරි
0: මේ විදියට අඳින්න කියලා.
1: ඔව්.
0: අර රූල් එකක් දාලා තියෙනවනේ සමහර වෙලාවට.
1: ඔව් ඔව්.
0: ඒ රූල් එක දාන්නේ මේ ඔෆිස් එකේට එන අය ලස්සන්ට බලන්න බොස්ටෝ තියෙන උඹනාවට. ඔෆිස් එකේ ඉන්න ගෑනු ළමයින්ට පිළිම ළමයින්ට තමන්ගේ දිහා මේ ආකර්ෂණී දිනා ගන්නවත්
1: බල බල ඉන්නවත්
0: බස් එකේ එනකොට මෙයා ඔෆිස් එකේ වැඩ කරන්න කියලා.
1: ඔව්. මතක තියාගන්නවත්.
0: ඒ වගේ දෙයකට නෙමෙයි.
1: හරි.
0: ඇත්තරම විද්‍යාත්මකව ගත්තට පස්සේ මෙන්න මේ කියන කාරණාවලට තමයි මේකේ තියෙන මේ විද්‍යාත්මක පැත්ත ගැන හිතලා තමයි මේ විදිහේ නීති සමහර වෙලාවට දානවා කියලා කියන්නේ.
1: ඇත්ත නේද ඉතින්.
0: ඉතින් ඒ වගේම තමයි දැන් අඳින ඇඳුමේ වර්ණයත් මේ වගේ දේවල් වලට බලපානවා කියලා කියනවා. තද වර්ණ නැත්නම් කළු නේවි බ්ලූ වගේ ඒ වගේ වර්ණ ඇඳුම් ගත්තට පස්සේ
1: ඒකෙන්
0: ප්‍රෞඩත්වයක් සහ විශ්වාසයක් ගොඩ නැගෙනවා කියලා කියනවා.
1: හා එහෙනම් අද ඔයා නිල්ලේද දැන් ඉදේ.
0: දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ රතු සහ කහපාට වගේ ඇඳුම් ගත්තොත් ඔයාට මොකද්ද හිතෙන්නේ?
1: උද්‍යෝගයක් වගේ ඇති වෙනවා.
0: උද්‍යෝගයක් රයිට්. ඔහොම හොඳයි නේ.
1: මම
0: දැන් කහපාට රතු පාට ඇඳලා තියෙනවා නේද? ඒ දවසට උද්‍යෝගයෙන් වැඩ කරලා තියෙනවා. ඒ දවසේ ලාවාරණ ඇඳරවස්සේ සුදු නිල් ක්‍රීම් වගේ ඒවා ඇඳම සංසුන් සහ සුහදශීලී පෙනුමක්.
1: අපි පන්සලටත් සුදු එහෙම
0: ඇඳගෙන ගොඩක් කලකට මම ඒක නේ මම ඒ වගේ කලර් සඳින්නේ.
1: අම්මේ
0: සංසුන්නේ.
1: අම්මෝ.
0: ඒකයි. ඒ ඇඳුම ඒ ලාවර්ණ වලට මම හරි කැමතියි.
1: කැමතියිනේ. ඔය හරි සංසුන් නිසා.
0: සංසුන් සහ සාමකාමීනේ.
1: අනේ අම්මේ ඔව්.
0: ඒකයි. රයිට්. තින්ග ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා. මේ ඇඳුමත් එක්ක බැඳිලා තියෙන අපේ ශරීරයේ වෙනස් වීම වලට අපේ ජොබ් එකේ ස්වභාවයට අපේ කන්ෆිඩන්ස් ඇති වෙන්න මේ සියල්ලටම ඇඳුම බලපානවා. ඒක නිසා ඔයා අඳගෙන ඇඳුම ඔයා අඳගෙන යන ඇඳුම
1: හරි
0: නිකාම ඔය මොකක් හරි දාගෙන යනවා කියලා සමහර වෙලාවට දාගෙන යනවා නේද?
1: ඔව් අපි එහෙමනේ. වෙලාවක් නැති වුණාම නිකන් ඔහේ අඳගෙන යනවානේ. එදාට කම්මැලිකමෙන්නේ වැඩ කර.
0: අන්න ඒක හිතලා බලන්න.
1: ඒකනේ
0: හොඳට ෆිට් එකට හොඳට ඇඳුමක් ඇඳලා ආපු දවසටයි ඔහේ ඔය මොකක් හරි අඳන් යනවා කියලා අඳන් ආපු දවසටයි
1: හරි
0: පොඩ්ඩක් ටැලි කරලා බලන්න.
1: හා හා කවදද ඔයා උනන්දුවෙම වැඩ කරේ කියලා.
0: උනන්දුවෙම වැඩ කරේ.
1: හා හා
0: කියලා බලන්න පොඩ්ඩක් කොහොමද එතකොට පාරේ යනකොට මිනිස්සු දිහා මුණ ගැහෙනකොට
1: ඔව් මන් දිහා බලනව නේද?
0: ඒවත් එක්ක ආඩ තිබ්බ කන්ෆිඩන්ස් එක කොයි වගේද කියලා බලන්න. එතකොට ඇත්තටම ඔය කියන කලර් සැන්දර පස්සේ වාට එහෙම සාමකාමී
1: හා ඔයෙන් ගියා සාමකාමී නම්
0: සාමකාමී සංසුන් බවක් දැනුණා නේද? දැනුණා නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
1: හරි.
0: කල්පනා කරලා බලන්න.
1: කල්පනා කරලා බලන්න.
0: 4:26 වෙලාව.

0: Lakhanda Radio ITN.
1: Hatarai Vinadi Tihai Vilava.
2: Vilav Opa Veta Kinda Avi. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: Live, beat, ekita, mix winner.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 679
3: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 33යි වෙලාව. ඕනම වැඩක් කරන්න අපිට තියෙන්න ඕන වැඩේ සම්බන්ධව නිදහස.
1: හා හා.
0: ඒ වගේම වැඩේ අවශ්‍ය විදියට කරන්න.
1: හා හා.
0: ඒකට ඕන කරන පහසුකම් ටික.
1: ඔව් අනිවාර්යයෙන්.
0: ඒව තියෙන්න ඕනනේ. පහසුකම් තිබල වැඩේ හරියට නොකර ඉන්නවා නම් ඒකත් වැරදි.
1: ඔව් ඒක වෙනම දෙයක්. අපි මෙතන කතා කරන්නේ ඒක නෙමෙයි.
0: කන්ෆර්ටබල් කියන එක
1: අපි කතා කරනවා.
0: තියෙන්න ඕනනේ ඕන වෙලා. මේක මේ කන්ෆර්ටබල් කිව්වට පස්සේ මේ AC එකක් ඇතුළේ ඉන්නවා කියන එකම නෙමෙයි.
1: ඔව් ඔව් ඔව්.
0: කරකින පුටුවක් තියෙන්න ඕනම කියන එක නෙමෙයි.
1: නෑ නෑ.
0: මේෂන් බාසුන් නැහැ කියන කියලා දන්නකෝ. එයාට AC නෑනේ වැඩ කරද්දි.
1: ඔව් ඒක නෑ.
0: එයාට කන්ෆර්ටබල් වෙන්න නම් එයාට මොනවද තියෙන්න ඕන?
1: අවශ්‍ය කරන බඩු මුට්ටු ටික තියෙනවා.
0: අවශ්‍ය කරන බඩු මුට්ටු ටික තියෙන්න ඕන. හැන්ද, ලම්බය, මට්ටන් ලීය ඔය කරන දේවල් ටික හරියට අතරපයට තියෙන්න ඕන. ටක් ටක් ගාලා ගන්න.
1: මේ හොය හොය යන්න බෑ.
0: ගෝලයකුත් අරන් ඉන්නේ ඒකනේ.
1: ඒකනේ.
0: ටක් ගාලා කපරාදුවක් ගහනකොට
1: අරන්
0: එනවා හැන්ද.
1: ඔව්.
0: බදාම ටික ගහගෙන යනවා. මට්ටන් ලීය දෙන්න කියලා කියනකොට දෙන්න ඕන. හා
1: හා.
0: පුරුදුයි වගේ නේද? ගෝලයා දැනගන්නත් ඕනේ ගාන්න දෙන්න. ඒ වගේ තියෙනවා. ඒවා තමයි කන්ෆර්ටබල් කියන්නේ වැඩේ සම්බන්ධ. පහසුකම් කියන්නේ. ඒක ඔක්කොම එමය.
1: හරි.
0: වඩු වැඩක් කරන්න ගියත් එහෙමයි.
1: ඕ.
0: යත්ත දෙන්න කියනකොට ඒක දෙන්න ඕන.
1: හා හා වඩ පිට part time එකක් කරලා තියෙනවා.
0: මුළු මට්ටම දෙන්න කියනකොට දෙන්න ඕන.
1: හා
0: හා. හරිද ඒ වගේ? ඒ වඩු ටිකේ තියෙන්න ඕනේ. ඒ වගේ තමයි. ඉතින් මේ වැඩේ කරන්නත් ඉතින් අපිට ඕන පහසුකම් ටික තියෙන්න ඕනේ.
1: තියෙනවානේ.
0: තියෙනවා හොඳට.
1: තියෙනානේ.
0: හොඳට.
1: ඔයා මට පේනවා හරිම නිදහසේ ඉන්නවා කියලා.
0: හරි අපි මේ කියන්න ඕන දැන් ඒ වගේම තමයි.
1: ඔව්.
0: ගෙදර කෑම ටික හදාගෙන කනකොට රසට කන්න ඕන දෙන්නවට.
1: ඔව්. අවශ්‍ය කර බඩු මුට්ටු ටික තියෙනවනේ ගෙදර
0: උයන කෙනාට.
1: ගෙදර. එහෙම ඉතින්.
0: නැත්තම් එයා කන්ෆර්ටබල් නැතු වෙනවා. ඊට පස්සේ කෑම රස නැති වුණාම අපි කන්ෆර්ටබල් නැතු වෙනවා.
1: එතකොට එතන මොකක් නැහැ.
0: ඔව් මුකුත් නැහැ. ඒ නිසා විජය නිෂ්පාදන වලින් ගෙදර ගෙනින් තියාගන්න. වාඩ කෑම ටික රසට හදාගන්න. රසට කෑම ටික හදාගෙන කන්න.
1: හා.
0: උයන කෙනාට පහසු වෙන්න.
1: හරි.
0: ගෙදරගෙන හිටියන්න විජේ නිෂ්පාදන.
1: හා ඉතින් ඔන්න අපේ ගෘහණියන්ට පුළුවන්කම තියෙන ඕනම කැමක් කටරසට හදාගන්නකොට අපේ ගෘහණියන්ට විශේෂයෙන්ම අවශ්‍ය කරන කුල්බර ටික තියෙනවා. නැත්නම් ඒක හරියට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි විජේ කියන නමින් ඔබට ලැබෙන්නේ. ඉතින් විජේ නිෂ්පාදන පැලිමිස්ත ලුණුද ගම්බිරිස්ද තුන පහද මස්කටද මේ හැම දෙයක්ම ඔයාලට ඔන්න හොඳම නිෂ්පාදනයක් විදිහට ගන්න පුළුවන් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදනත් එක්ක. විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙනස ලැඟ වෙන පුළුවන්
0: සහල් නිෂ්පාදනාශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් ඒකට හොඳ මැෂින් එකක් තියෙන්න ඕන.
1: ඒකනේ.
0: ඔය මොකක් හරි කමන්නේ කියලා අරගෙන වැඩක් නැහැ.
1: ඕ
0: නිකන් අර මේ පණිට්ටු උස්සගෙන උඩින් හලන ආයි පණිට්ටුව මාරු කරලා පණිට්ටුවක් ගන්න.
1: හරි.
0: වර්ණ වීමෝලක් දැකලා තියෙනවද?
1: ඔව් අපේ 100ට තිබුණා ඉස්සර ගම් 500ට.
0: දැකලා තියෙනව නේද? වීමෝලගේ වැඩ කරනකොට ඉන්න ගෝලයා දාඩිය පෙරාගෙන
1: අර
0: හාල් ටිකේන ටක් ගාලා පණිට්ටුවක් යටින් දානවා. හාල් ටිකේන පණිට්ටුව ගන්නවා.
1: හරි.
0: ඔය වගේනේ.
1: දැන් ඉතින් එහෙම කරන්න බෑනේ
0: නේද? නෑ එහෙම. කන්ෆර්ටබල් වෙන්න ඕන තාක්ෂණයත් එක්ක.
1: අද ඉවිනින් ඩ්‍රයිව් ප්ලස් කම්ෆර්ටබල්.
0: ඒ විදිහට යන්න නම් යන්න ඔයාලට කණු දෙක එලිවේටර් යන්ත්‍රයක් තියෙනවා. ලෝබ හඳුන්වා දීලා මේකෙන් ඔයාලට පහසුවෙන් මැටික් කරගන්න පුළුවන්. හරිම ලේසියෙන් මැටික් කරගන්න පුළුවන්. ගමටම එක දවසෙ වී කොටන්න පුළුවන්.
1: ඒ
0: තරම් කාර්යක්ෂමතාවයක් තියෙනවා. කතා කරන්න මෙන්න මේ නම්බරයකට
1: 0117579579 කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: එතනින් එහාට ගිහිල්ලා
1: හරි
0: වාගේ වගා බිමේ වැඩ කරද්දි
1: හා හා
0: එතෙන්ට වතුර ටික ගන්න ගියාම
1: කම්ෆර්ටබල් නැත්තා.
0: කම්ෆර්ටබල් නැත්තා. පණිට්ටුව දාලා ලිදෙම් වතුර ඇදලා ගෙනල්ලා මිනිස් ගස් ටිකට දාන්න තියනවා නම් අම්බඩු ගස් ටිකට දාන්නවා නම් කොහෙද මහත්වෝ කන්ෆර්ටබල්?
1: ඒකනේ.
0: කිසිම පහසුකමක් නැහැ. කිසිම සුව පහසුවක් නැහැ. ඉතින් එතකොට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි වැඩි වියදමක් විදුලි බිලට දරන්න. වැඩි වියදමක් නෙවෙයි කොහෙත්ම වියදමක් දරන්න වෙන්නේ නැති ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගන්න එක.
1: ඉතින් අපේ ගොවි මහත්තයට පුළුවන්කම තියෙනයි කියව විදිහටම අස්සන සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් ඔලා වතුර මෝටරයක් ඔන්න මිලදී ගන්න. ඩීප්ටෙක් ආයතනයේ සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඔයාලා ඩීප්ටෙක් ඔලා වතුර මෝටරය දෙන සුදනමින් ඉන්නේ. ඒ නිසා කතා කරන්න විස්තර දැනගන්න ඩීප්ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න 0711711711 කතා කරලා ඩීප්ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න.
0: දැන් ගොඩාක් අය බලාගෙන ඉන්නවා. එයාලට කන්ෆර්ටබල් විදියට වැඩ කරන්න.
1: හරි.
0: අපේ කතාව නතර කරන්න.
1: සිද්ධාතේ
0: 4:38 වෙලාව.

0: Lakhanda Radio ITN
1: ලොතරැයියේ පෙරලිකරන NLB Mega Power දවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය දෙමු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: අවස 4 විනාඩි 45යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහැ නේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: වැඩියෝ අපේ ඒ වෙලාවට ඒකත් ගණන් ගන්න.
1: ඒ දන්න දේ තමයි.
0: එයාත් පහින් ගහනවා අපි.
1: එයා දන්න දේ යකේ.
0: එයා කියන දේට අතන. හා.
1: සමහර වෙන්නේ නෑනේ.
0: මෙහෙම වෙන්නේ නෑනේ කියලා. අහන වෙලාවට අපිට හිතෙනවා.
1: හරි.
0: අද මම ටිකට් එකක් ගන්න ඕන.
1: ඕ.
0: ටිකට් එකක් අද මට ගත්තොත් වාසනාව ලැබෙයි.
1: හා.
0: කියලා ආයෙමත් හිතනවා. නෑ උන් නෑ ඔක ඇදෙන එකක් නෑ
1: කියලා. ඔය ඇදෙන මිනිස්සු නෑ.
0: අපි වාසනාවට පහින් ගහලා යන වෙලාවල් තියෙනවා.
1: තේනවා.
0: ඒ වෙලාව වෙන්නේ නැති.
1: හා.
0: ඒ නිසා වාඩ හිතනවා නම් ගන්න මේ වෙලාව තමයි මගේ වාසනාව ටිකට් එකක් ගන්න ඕන.
1: ඔව් ඒකනේ.
0: ගන්න ගොවිසත ලොතරැයියක්. අද වාගේ වාසනාව gedara aran යනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ.
1: ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කෝටි පිට හිනේ හබය කරගන්න එකට කරන්න තියෙන ගොවිසත ලොතරැයිය මිලදී ගන්න එක. කෝටි 6කින් ගැරබෙන සුපිරිත ඇග්ගක් එක්ක උන සතිය දින 7ම දිනුම දින ලොතරැයියක් තමයි ගොවිසත ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාරර මුදල වෙනුවෙන් රජයේ
0: උයනව කියන එක කාන්තාවන්ට විතරක් අයිති වෙලා තිබුණු වැඩක් වගේනේ. ඉස්සර අතීතයේ ගත්තට පස්සේ මේක උයන්න ඕන කාන්තාව විතරයි.
1: ඒක තමයි මම කියන්න හැදුවේ නෑ නිකන්.
0: එහෙම කියලා දැන් හැබැයි උග සෑහෙන වෙනස් වෙලා තියෙනවා.
1: හා දැන් හැමෝම උයනවා.
0: දැන් ගොඩක් කලකට පිරිමි පාර්ශවයත් මේක කරනවා.
1: ඒ අපිට බයනේ.
0: එහෙම තමයි හිතන් ඉන්නේ. හරිද? එහෙම තමයි හිතන් ඉන්නේ.
1: හා
0: හැබැයි ඒක නෙමෙයි ඇත්ත.
1: එහෙනම්
0: අපි අපේ බේරුමට කියන්නේ වයිෆ්ට සපෝට් කරන්න.
1: අම්බේ.
0: අර පවුලේ තියෙන එකමුතු රැක ගන්න.
1: ඔව්.
0: යාට උදව් කරන්න.
1: හා හා.
0: ඒ චේතනාවෙන් කරනවා කියලා කියන්නේ.
1: හැබැයි රට්ටු නෙවෙයි ඇත්ත.
0: හැබැයි රට්ටු දන්නවා මේ බය ගන්න.
1: ඒකනේ මං කිව්වේ මුලදීම බයද කියලා.
0: හරිද? ඒ වුණාට මේ කොහොම උයන්න ගියත්
1: හා
0: අපිට කැමටික රසකට හදා ගන්න නම්
1: ඕන
0: කරන තුන පහ ටික මිරිස් කුඩු ටික ලුණු ටික මේ හැමදේම තියෙන්න ඕන.
1: ඇත්ත.
0: අයිඩීන් කියන එක ලුණු වල තියෙන්න ඕන දෙයක් නේ. හරිද? තියෙන දෙයක්. ඉතින් ඒක හරියට තියෙන ප්‍රොඩක්ට් එකක් ගන්න ඕන.
1: එහෙම
0: නැතුව මොකක් හරි එකක් අරගෙන ලුණු කියලා දාලා වැඩක් නැහැ.
1: ඒකනේ.
0: පොල් කුඩු වගේ.
1: හරිද?
0: විජය ලුණු කියන්නේ හොඳ ප්‍රමිතියට හදන ලුණු එකක්. ඉතින් කඩේට ගියාට පස්සේ විජය ලුණු පැකට් එකක් දෙන්න කියලා ඉල්ලන්න. අනිකුත් නිෂ්පාදන සියල්ලමත් හොඳ ප්‍රමිති සහගත විදියට හදලා තියෙන එකයි 30 වසරක් පාරිභෝගික විශ්වාසය යාලා රැකගෙන තියෙන්නේ.
1: ඔව්. ඉතින් අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට හැම නිෂ්පාදනයක්ම අපිට ලැබෙන්නේ විජය කියන නමෙන්. ඉතින් අපේ රසයේ රටේ සමර විතරක් නෙමෙයි ලෝකයේ සමරත් දැන් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. ඒක නිසා ඉතින් ආරත් පුලංකම තියෙනවා ගෙදරට හොඳම දේ රසම දේ දෙන්න බලාපොරොත්තුවේගින් අපේ ගෘහණියන්ට ඕනම කෙනෙක්ට වෙන පුලංකමක් තියෙනවා. විශ්වාසය යුතුව විජය නිෂ්පාදන මැලදී ගන්න. විජය කියන නම කොහෙවත් වර්තින්නේ නැහැ. ළඟම තියෙන වෙනසරෙන් වෙන පුළුවන් සුපිරි වෙනසරෙන් වෙන පුළුවන් ආට පුලංකම තියෙනවා. අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය නමින්ම නිෂ්පාදන මැලදී ගන්න.
0: සුබ සන්ධ්‍යාවක්. කවස 5 වෙලාවට

0: அவசப்ப ஹாய் வினாடி தாய விழாம அப்படி தேவனி பாய்
1: இன்னைக்கு
0: சுப சந்தியா வாக் ஹமோடம் ஐ திங்க்
1: ஜயசிங் தாத்தவத் இந்துநீல் பிரணீத் கௌஷி மது துஹின் ஆதி மதுகம பலவத் ரங்க இனுக்கு කියලා තියෙනවා මැසේජ් එකේ ඊට පස්සේ රුවන් මැසේජ් එකක් දාලා තියෙනවා රුවන්වත් කියන ගමම ඩුබායි වලට යන හදන්නේ ඩුබායි වලින් මහේෂිනෝ මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා දුව චනායා වයිෆ් නිමේෂ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ.
0: රයිට් එපැගෙම තමයි මාතරින් වාසනායගේ සලෝන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වගේම අනුරුද්ධ මීරිගමින් මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන මේ වෙලාව වැඩ කරන ගමන් ඉන්නේ කියලා.
1: වා
0: දැන් කඩේකට ගියාට පස්සේ
1: හරි
0: චාරු මේ වඩ දෙනවා බඩු ගත්තට පස්සේ ඉතුරු සල්ලි.
1: ඔව්.
0: හරියටම ගාන දෙන්න බැරිනොත්
1: ටොපියක් දෙනවා.
0: ටොපියක් දෙනවා එක. එහෙම නැත්නම් ඔයාට දෙනවා මේ ගිනි පෙට්ටියක්.
1: ගිනි පෙට්ටියක්?
0: එහෙම දෙන වෙලාවල් තියෙනවද?
1: ඒ ගාන ෂේප් වෙන.
0: ගාන ෂේප් වෙන.
1: ඔව්.
0: ගිනි පෙට්ටියක් දෙනවා.
1: හා හා.
0: කියලා දෙනවා. ඒ වගේ එහෙම තියෙනවා.
1: ඔව්.
0: දැන් ඔක හැබැයි ඩිස්පෙන්සරි එක ඔක කරන්න බෑනේ. දැන් මෙන්න මේ බෙහෙත් ටික මේ විදියට බොන්න.
1: හා.
0: ඔකේ විස්තර ටික පැහැදිලිව කියලා.
1: කෑමට පසු මෙන්න මේක බොන්න. කෑමට පෙර මේක බොන්න.
0: ඔව් එහෙම දුන්නා. දීලා වෙන ඊට පස්සේ මේ ගාන
1: කීයද ඇහුවා?
0: කීයද කියලා ඇහුවා.
1: හරි.
0: ගාන කීයද කියලා ඇහුවට පස්සේ මේ ගාන 1600යි.
1: 1600යි.
0: 1600යි.
1: හා.
0: කියලා කිව්වා.
1: හරි.
0: කිව්වට පස්සේ හරි. අංකල් ගාව තිබුණේ 2000ක්.
1: හා.
0: දහයක් තිබුණේ 1000 කොළ දෙකක් මාරු 600ක් තිබුණේ ඊට පස්සේ ඉතින් අංකල් මේ 2000 දුන්නා
1: හා ඩොක්ටර්ට
0: දුන්නා
1: හරි
0: දුන්නට පස්සේ මේ බල්ලෙරලා අංකල්ට දැන් ගමන් වියදම් එහෙම තියනවා
1: හා
0: ද කියලා
1: හරි
0: ඔව් මහත්තයා තියනවා ගමන් වියදම් ඒ දේවල් හරි ඔක්කොම
1: ඔව්
0: මේ රුපියල් 40ක් විතර තියනවා බස් එක යන්න අවුලක් නැහැ කියලා කිව්වා
1: ඔව්
0: ආ එහෙමනේ එනම් ඉතුරු 400ටත් විටමින් එකක් ලියන්න. ප්‍රශ්නයක් නැහැ ඉතුරු 400ටත් විටමින් එකක් දෙන්නම්.
1: ඇයි මාරු නැද්දානේ?
0: මාරු නැද්ද? හවස 5:13 වෙලාව.

0: பிராட்டத்தை வாங்க கியன ரேடியோ
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374 තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: Cyber Gen මේ next gen එකයි Cyber Gen
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
1: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ලකන රේඩියෝ ITN

மகப்புலவட்ட மகபலையாக.

0: හවස පහයි විනාඩි 23යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. සිදු අකහන්න මැසේජ් එකක් එවන්න.
1: පුළුවන්.
0: පුළුවන්කම තියනවා.
1: 07 03 93 05 07 07 03 93 5 93 7ට වට පුළුවන්කම තියනවා. කටක් එකතු කරගෙන මේ පැත්තට එන්න.
0: ඒ වගේම තමයි අපේ පෝස්ට් එක තියෙනවා. යන්න Facebook එකට.
1: හරි.
0: ඔයාලට පුළුවන් අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එක follow කරන්න. අපේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.
1: ඔව් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ ඔක්කොම පුළුවන්. ලස්සන මුණු දෙකක් තියෙනවා.
0: ලස්සන මුණු දෙකක් තියෙනවා. අන්නේ පෝස්ට් එකට ආගේ ලස්සන කමෙන්ට් එකක් අපි බලාපොරොත්තු වෙනවා.
1: ඔව් අපේ ඉවිනින් ඩ්‍රයිව් ගැන.
0: ඔයා කැමති වෙනස්කම් මොනවද? කැමති දේවල් මොනවද?
1: ඔව් අපේ පෝස්ට් එකට කමෙන්ට් එක දාන්න වෙනස් කරානේ.
0: අපේ වැඩේ ගැන මොකද්ද හිතෙන්නේ?
1: ඔව් ඒකනේ.
0: ඕන දෙයක්. නිදහසෙ ලියන්න.
1: ඔව්.
0: පුළුවන්කම තියෙන අපේ පෝස්ට් එකට යටින්.
1: යන්න ඉතින් අපේ ඔෆිෂියල් ලක්කඩ Facebook page එකට.
0: ඒ වගේ තමයි තව ලස්සන වැඩක් මේ දවස්වල ලෑස්ති වෙමින් තියෙනවා.
1: හා.
0: ඒක නත් ඔයා දන්නවා. වාගේ හඬට ඉඩක් දෙන්නට.
1: ඔව්.
0: අපි බලාගෙන ඉන්නවා. ඉක්මනින්ම.
1: හා හා
0: හා. වාගේ ලස්සන වොයිස් එකෙන් ලස්සනම කැමැතිම වා කැමැතිම සින්දුවක් ගායනා කරලා ඔයාලට පුළුවන් අපිට එවන්න අපේ WhatsApp number එකට.
1: ඔව්.
0: ඒ number එකට එවුවට පස්සේ වාගේ ගායන හැකියාව අපි බලලා ඒකට තැනක් දෙන්න.
1: හා.
0: ඔයාව රටක් දන්න, ලෝකයක් දන්න.
1: හා
0: හා. චරිතයක් තරුවක්.
1: දෙන්නව කියලා.
0: කනල්ලා ගන්න. උඩ පනින්න.
1: ඔන්න දෙකට පුළුවන්කම තියෙනවා.
0: ඔන්න ඒ වෙනුවෙන් අවස්ථාව තියෙනවා. ඉතින් මෙච්චර කල්වා බාත්รูම් එකේ නම් සින්දුව කිව්වේ.
1: හරි.
0: ඔයා නිදහසේ සින්දුවක් කියාගෙන හිටියා නම් දැන් අපි වට එහෙම නිදහසේ සින්දුවක් කියාගෙන ඉන්න දෙන්නේ
1: නැහැ.
0: අපි ඔවම ගෙනල්ලා.
1: ඔව්.
0: ඔයාගේ හැකියාවට ලොකු තැනක් දෙන්න හදන්නේ.
1: හරි.
0: ඉතින් එහෙම හැකියාව තියෙන අය අපේ මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න. ඔයා කැමතිම ලස්සන සින්දුව කොටසක් ගායනා කරන්න.
1: රෙකෝඩ් කරලා ඔයාට පුළුවන්කම තියෙන අපේ මෙන්න මේ කියන WhatsApp නම්බර් එකට එවන්න. 07 06 366 ඔයාට පුළුවන්. ඔයාට ගායනා කරන්න පුළුවන් ලස්සනටම කියන්න පුළුවන් සින්දු කොටස ගායනා කරලා ඔන්න අපිට WhatsApp කරන්න විතරයි ඔයාට තියෙන්නේ.
0: රයිට්. ගෙදර හදන කෑම වේල රසවත්ව හදාගනිද්දී අපි හොයන දෙයක් තමයි එකක් තමයි මේ හැමදාම කන කෑම එක විදිහටම කන්න බෑ. වෙනස් විදිහට අපි හදලා කන්න ඕන.
1: හරි.
0: එහෙම කියලා හිතනවා. ඉතින් එතකොට ඔයාට හැමදාම හදන නූඩල් එක ඒ විදිහටම හදන්න නැතුව පොඩ්ඩක් රෙසිපි එක චුට්ටක් එහෙම
1: කරලා
0: අපි හදන වෙලාවල් තියෙනවා නේද? එහෙමයි කියලා ඉතින් නූඩල් එකට මොනවද ඉඟුරු දාලා කන්න බෑ.
1: ඒව බෑ. ඉඟුරු දානවානේ.
0: ඉඟුරු දානවානේ පොඩ්ඩක් දානවානේ.
1: යා දාන්න උයන්න දාන්න
0: කියලා. සුදු නූඩු ඉඟුරු ඒ වගේ පොඩ්ඩක්
1: දානවා.
0: තාලා මොනවද තෙල් චුට්ටක් තෙල් චුට්ටක් රත් වෙනකොට දානවානේ. දානකොට තාර කටට අම්මෝ කන්න.
1: අද කන්න පුළුවන්.
0: කියලා හිතන රසක් එන්නේ.
1: හා හා.
0: ඒ වෙලාවට තමයි. ඉතින් ඒ විදිහට දැන් ඔයා නූඩල් එක හදාගනිද්දි කොච්චර රෙසිපි එක මොන જાති දැම්මත් වැඩක් නැහැ.
1: හරි.
0: නූඩල් එක බෙරි වුණෝති.
1: ඔව් ඒකනේ හරියට හැදුන්න නැති
0: වුණත් එහෙම. හැදුන්න නැත්තම්
1: මහන්සි අපරාධ.
0: පිටි ගුලියක් වගේ අරගෙන කන්න ගියෝති.
1: තමයි වෙන්නේ. තඹු පිටි ගුලි වගේ.
0: ඔව්. වැඩක් නැහැනේ.
1: ඔව්.
0: එතකොට අපි කියනවා ඌ මෙලෝ රහක් නැහැ.
1: ආයිත් නම් නෝරිස් පැත්ත පලාති ගේන්න එපා.
0: ගේන්න එපා ගෙදර මොනවද මේ ගෙනල්ලා තියෙන්නේ. මීට හොඳයි.
1: මෙන් හරි කකු උස්සන් එනවා කියලා බයිනෝ හස්බන්ඩ් නේ.
0: ඔව්. මීට හොඳයි හුමස් මැටි ටිකක් ගෙනාවා. එව කිරේලාවල් තියෙනවා. ඒ නිසා ඔයා මේ ගෙදර ගෙනියනකොට විජේ නූඩල් එකක් ගෙනියන්න. ඇලෙන්නේ නැහැ, බෙරි වෙන්නේ නැහැ.
1: හොඳට
0: රහට වෙන වෙනම නූල් වෙන් වෙන විදියට. නූඩල් එකක් කන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ඔයාට ඔන්න අද රෑට වෙනසක් කරන්න පුළුවන්. ඉතින් නූඩල්ස් එකක් ගන්නේදී හොඳ නූඩල්ස් එකක් ගන්න එකට තමයි විජේ නිෂ්පාදලා දෙන්නේ. විජේ නූඩල්ස් එක ඔයාට අරගෙන ගියොත් එහෙම රසට වගේම නූඩල්ස් එකක් විදියට හරියට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විජේ කියන නම වර්ධින්නේ නැහැ කොහෙවත්. කලින් කිව්ව විදිහටම ළඟම තියෙන වෙනසලෙන් වෙන පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන පුළුවන් ආට පුළුවන් කැමතිනවා විජය නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න.
0: හවස 5:27 වෙලාව.

0: හවස පහයි විනාඩි 31යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ලකාණ්ඩ Radio ITN

0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: ආ නියමයිනේ

0: හවස පහයි විනාඩි 38යි වෙලාව ඉබිනින් ඩ්‍රයිව් හගෙන වෙලාව යනවා
1: යනවා යනවා යනවා තේරෙන්නේ
0: තේරෙන්නේ නැතුව වෙලාව යනකොට
1: හා
0: අපිට
1: ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ
0: වෙලාවට එහෙම ඉඩ දීලා අපිට ඉන්න දෙන්න බෑ
1: ඔව්
0: අපි අපේ වැඩත් කරගන්න එපා
1: කොහොමද හා ඒකනේ
0: ඒක නිසා අපි වාසනාව උරගා බලන්න යන්නේ
1: හා හා
0: වාසනාව උරගා බලන්න ආඩ කරන්න තියෙන පුංචි දෙයයි ගොවිසත ලොතරැයක් ගන්න එක.
1: හරි.
0: ඒ වගේම තමයි වාසනාව ගැනම හිත හිතින් නැතුව ඔයාට පුළුවන් නම් වාගේ ශක්තියෙන්, වාගේ හයියෙන්, වාගේ ධෛර්යයෙන්
1: හරි.
0: බිස්නස් එක පටන් ගන්න.
1: හා.
0: අන්න ඒකට දැන් පුළුවන් ඩෝම වෙතින් හඳුන්වා දෙන්න මැෂින්ස් ගණනාවක් තියෙනවා. ඒ වයින් එකක්, හෝ දෙකක්, හෝ තුනක්,
1: හතරක්, පහක්.
0: ඕන ප්‍රමාණයක් ගන්නවාට ආර්ථිකයේ ශක්තිය අපි දන්නේ නැහැනේ.
1: ඔව්.
0: සහ නිෂ්පාදනය ආසුති ව්‍යාපාර කරන අයට නම් මේ මැෂින්ස් කීපෙම ගන්න එක හරි වටිනවා. වැඩ කියන්නේ ආයි වැඩ
1: කෝටියයිනේ.
0: වැඩ කෝටියයි. මේ වැඩ කෝටියම හරි පහසුවෙන් කරගන්න පුළුවන්. මේ කොටන යන්ත්‍රයක් විතරක් තිබිලා මදි.
1: මදි.
0: සහ ලැසුරුම් කරන යන්ත්‍ර.
1: හා කළු වැටි ඉවත් කරන යන්ත්‍ර.
0: කැඩුණු සාල් වෙන් කර ගැනීම යන්ත්‍ර.
1: ඔව්.
0: මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා, මැෂින්ස් ගණනාවක් තියෙනවා. මේ ටික සෙට් එකම ගන්න පුළුවන් නම් ඔක්කොම ගන්න එක සරේ බැරි වෙයි.
1: ඔව්.
0: එකකින් පටන් ගන්න.
1: හා හා.
0: ඊට පස්සේ ටික ටික වාදි උණු වෙනකොට
1: ඔව් බැරියයි ගන්න ඔක්කොම.
0: බැරියයි. එකකින් පටන් ගන්න බස්ස ගේනෝ සහල් මොනාද කැඩුණු සහල් වෙන් කරන යන්ත්‍රය. ඊළඟ පියවර විදියට ගේනෝ කළු වැටි වත් කරන යන්ත්‍රය. හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඔයාට දෙන්න පුළුවන් හරි පහසුවෙන් ඩෝම මේ මැෂින් සෙට් එකම ගත්තොත්. සරේට බැරි වෙයි ක්‍රමෙන් යන්න.
1: ඉතින් ආද පුලංකම තියෙන අලවීන් පසු හොඳම හොඳ සේවාවක් දෙන මාක්ස්මන් හෝල්ඩින්ග් සමගින් එකතු වෙලා මේකේ නියන්ත්‍ර හැම එකක්ම ඔයාට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඒකට යන්න ඕන හොඳම තැන තමයි නම්බර 30 ගෑල්හේන පාර මහනගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතනට යන්න පුළුවන් ඔයාට. ඒ වගේම කතා කළ විස්තර දෙන ගියේ මේ තවස්තාව ආට තේරමා 01 1 1 7 6 7 9 5 7 9 0 1 1 1 7 6 7 9 5 7 9 කෝල් එකක් දීලා ඔයාට පුලංකම තියෙනවා මාක්ස්
0: ප්‍රොඩක්ට් එකක් ගන්නවනම් ප්‍රොඩක්ට් එකක් ගන්නවනම්
1: වැඩක් නැහැ.
0: විජය නමත් එක්ක තමයි අර ගන්න ඕන.
1: හා.
0: ඒ නිසා ට්‍රයි කරන්න විජය නිෂ්පාදන ගන්න.
1: අපේ රසේ රටේ සම්බන්ධ බෙදර විජය නිෂ්පාදන ආට පොලුවන්කම තියෙනවා. ළගම වෙළඳ සැලින් සුපිරි වෙළඳ සැලින් මිලදී ගන්න විශ්වාසයෙන් යුතුව විජය නිෂ්පාදන කියන එක වරදින්නේ නැහැ. හැම ගෙදරකම හැම ගෘහණියක් ගාවම නියම රසට කැම ටික හදනකොට තියෙන ඕන කුල්බරුජිකේ ඉඳන් අවශ්‍ය කරන ඉන්දියාප පිටි එතකොට සතු ඉන්දියාප පිටි රතු ඉන්දියාප පිටි මේ වගේ වාට කැමති විදිහට ගන්න පොලුවන්කම තියෙනවා. කුරක්කම් පිටි ඒ වගේම නූඩ්ල්ස් මේ හැමදේම ආට පොලුවන්කම තියෙනවා. අපේ රසේ රටේ සම්බන්ධ බෙදර විජය නිෂ්පාදනත් එක්ක මිලදී ගන්න.
0: කවුද ඉන්නේ සින්දුවක් අහන්න මැසේජ් කරපු අය මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: මේ වෙලාවේ ඩිලා නිරෝෂ් ඉන්නවා හංවැලිඳන් තමයි එකතු වෙන්නේ. ඒත් එක්කම අපිට සින්දුවක් දෙන්න කියලා හැටන් වලින් විරසිරි නිරෝෂානෙත් මිනි මේ හැමෝමත් එක්ක ඉන්නවා. ඊට පස්සේ බොයිකට් පැත්තට තමයි යන්න හදන්නේ. සුමනා ඇතුළු පවුලේ හැමදෙනාම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. කොටා විරකුඩි බේකරි සද්දටම ඉවිනින් ඩ්‍රයිව් දාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාලවත් එකතු කරගන්නවා.
0: ඉන්දික මැසේජ් කරනවා ගම්පහින් සින්දුව ගැන එකතු කරගන්න ෆැමිලි එක හැමෝම වහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. මේ වෙනාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා මාමණැල්ලෙන් මාලනී මැසේජ් කරනවා. සිතුම් සම්පත් ඒ වගේම ඉෂාර ඇතුළු කට්ටියමත් ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ මැසේජ් කළා.

0: වෙළඳ පසර 5 විනාඩි 45යි.
1: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ඇතියට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: පොලිස් ඇමති ආනන්දගේ හෙළිදරව්ව. සලේගේ සෞඛ්‍ය පරීක්ෂාවට වෛද්‍ය කණ්ඩායමක්. ෂාන් විජේලාල් රක්ෂිත මන්ත්‍රණාකාරී. ඉන්දියාගමැති මෝදිගේ වාර්තාව.
3: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සුබ සන්ධ්‍යාව කවස 5යි විනාඩි 58යි වෙලාව.
1: විසේකාරේ
2: අම්මා මානසික ලෙඩෙක් ජීති. තමුන් වගේ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ.
3: අම්මා මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ.
2: එන්නපම අම්මේ කියාගෙන මට වගේ නැලැජ්ජයි ජීති. ඔය මේ වගේ මිනිහෙක් කියලා දන්නවනම් මම මේ ගෙදර පැත්ත බලාති වහව වද්ද ගන්නෑ.
4: බලන්න
1: එනවා. ඔයත් පරිස්සමෙන් ඉන්නවනේ.
5: සතියේ දින 5ම රාත්‍රී 9ට ITN

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: ආයේ මේ තෙරපිනක් තියෙනවා. ආයලන් මහත්තයා.
1: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ. ඒකත් එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත් සිල්වා.
3: ලොකෝකෝ ලොකෝ මහත්තයා. වල් බොඩි එක. පිටු හදලා ගන්න පුළුවන් ලොකෝ මහත්තයා.
1: දෙවන් සරණයි.
2: දෙයියන්ගේම පිහිටයි. සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්හඬ. Evening Drive.
6: ඉබිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර අපි මතක් කරන්න ඕන ගොවිසත ලොතරැය්‍ය සම්බන්ධව, විශේෂයෙන්ම වාසනාවෘගා බලන අයට. හැමදාමත් වාසනාව අරගෙන ආපු ලොතරැය්‍යක් තමයි ගොවිසත කියන්නේ. ඉතින් ඔයාගේ වාසනාවෘගා බලන්න අද ගෙදර යන ගමන් ගොවිසත ලොතරැය්‍යක් අරගන්න.
7: ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා අය කෝටිපති හීනය හැබෑ කරගන්න. ගොවිසත ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් කෝටි 6කින් අරබෙන සුප්‍රිය තෑගක් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා සතිය දින 7ම දිනුම් මදින ගොවිසත ලොතරැය්‍ය වැඩි වැඩියෙන් දිනා ගන්න. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලය බදුගුවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රචය කබද් අරමුදලට දායක වෙන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ හැම දෙයකටම දායක වෙන ගමන් ආදි පුලංකම තියෙනවා. ඔයාගේ කෝටිපති හිමියත් හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.

0: හවස 6යි විනාඩි 15යි.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හදියව රස්සාවෙන් අයින් කරලා පව්.
3: රස්සාවෙන් අයින් කරලා?
2: හව්. හුව රස්සාවෙන් අයින් කරලා. හුව ඒකයි දැන් මූඩ් ගහලා ඉන්නේ ගෙදරට වෙලා.
3: එතකොට
2: ඔයාට දුකයිනේ. එතනින් එහාට වෙන දෙයක් නැහැ.
3: නෑයි මොකද?
0: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: අපි ටිකක් ඉවසීමෙන් බලන් ඉමු. ඔයා පොඩ්ඩක් ආදිත් එක්ක තනියම කතා කරන්න. එතකොට ආදිගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආඩ කියයි.
5: සශී මං ආදිට හිතාමතා කිසිම වැරද්දක් කරලා නැහැ.
4: ඔයා කියන්නේ රත්තරන් කෙල්ලේ. ආදිට හම්බෙච්ච හොඳම කෙල්ල ඔයා. ආයේ ඒක දෙකක් නැහැ.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: හව සහයයි විනාඩි 22යි දැන්. වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම කෝල් ඩ්‍රයිව් වික්ටර් ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
1: Right, එබනම් අපි සින්දුවකට යන කලින් මතක් කරන්න ඕන නිහාල් කසුන් එවැකෙම සුමින් දතුළු කට්ටිම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන නුගේ ගොඩ ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම අපි යනවා ඇහැලිය ගොඩට. ඇහැලිය ගොඩින් සුමිත් මැසේජ් කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න.

0: ඔබතුමාත් එක්කම ඊවිනින් ඩ්‍රයිව් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. රයිට්, ඊවිනින් ඩ්‍රයිව් එක අපි යන්න ලෑස්ති වෙන කලින් අපිට ඉක්මනටම මතක් කරන්න දෙයක් තියෙනවා. තමයි විජය නිෂ්පාදන ගැන. විජය නිෂ්පාදන කිව්වහම 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් තමයි විජය නමින් ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් ගන්න පුළුවන් ඔබේ ගෙදර කෑම වේල රස ගන්ව ගන්න විජය නිෂ්පාදන.
1: වසර 30කට එහා පැති ගියපු විශ්වාසයක් තියෙන පාරිභෝග විශ්වාසය දිනාගත නිෂ්පාදනයක් තමයි අපේ රසේ රටේ සමර බෙදර විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ඔයාගේ කෑමත් රස කරගන්න, ගුණ කරගන්න මේ හැම දෙයකම වාට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් විජය නිෂ්පාදන එකතු කරගන්න. ඉතින් විජය නිෂ්පාදන ගැන මතක් කරන ගමන් අපි අදට ඉවෙන් ඩ්‍රයිව් එක යන්න තමයි හදන්නේ.
0: එමනම් අදට අපි යනවා එමත් හෙටත් හවස 4ට ඉවෙන් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙයි. ගිහින් එන්න මම චමිත්.
1: ගිහින් එන්න ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: මම අනුග්‍රහය
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 Lakhana

0: настала.
1: സിഐടി ലിമിറ്റ് അടുവ് സലീഖെ സൗഖ്യ പരീക്ഷാവട്ട് പച്ച പുത്കല് വൈദ്യ കണ്ടായമ. സലീഖിന്റെ പോലീസ് എംപതി ആനന്ദ്ഗെ വിശേഷ ഹെലിതറവ്. ദകുനു പലാത്ത് ഹിറ്റ് പ്രധാന എംപതി ഷാൻ വിജയലാൽ രക്ഷിത ബന്ധനാഗാരേ. റട്ടത്തുല ബരശക്തിയെ സുരക്ഷിത ബാബു അഗമതി നിയക്കിയായി. ഹിറ്റപ്പു ഡാവിക ഹമുദാപതി രവീന്ദ്ര വിജയകുണ്ടാത്ത് അപരാധ സെക്കറുള്ളൈസ്തുവക്കട്ട്. സോൾ ജാത്യാന്തര സഞ്ചാരക പ്രദർശനേതി ലങ്കാവട്ട് ഹിമിവു സമ്മാനയ. ഇന്ത്യ അഗമതി മോദിക്കെ വാർത്താവ്. ലഖണ്ഡ് പ്രധാന പ്രവർത്തി സമഗേൻ മമ സുലക്ഷണി ഉദ്ദേശിക്കായ തിരുവീര് പ്രവൃത്തി സംസ്കരണി ചന്ദ്രമാര സിംഹ. രാജ്യ ബുദ്ധിസേവഹിറ്റ് പ്രധാനി സുരേഷ് സലേ മഹത അത്തരങ്കുവേദി വധ ഹിസാവിന്റെ ഭാജന വീതി ബേദായി പരീക്ഷവാക്കര് വാർത്താവാക് പഞ്ച പുത്കൽ വിശേഷറ്റ് മാനസികാധികന്റെ വൈദ്യമണ്ഡല ഖറഹ കെതവന് ലിസിറ്റ് അപരാധ പരീക്ഷണത്തെ പാർത്തുവേത്തുവ് നീതിപതിവരാവകേൻ അധികനെൻകൽ ഇല്ലിമിക്കട്ട് അനുമതിയ ഹിമിവുട കെസേവിതാത് മെമ ഇല്ലേമിട്ട് സെക്കാറ് സലേവനുവിൻ പെരേസി നീതിറ്റവരുൺ ദഡിലിസ് വിരോധയെ പലക്കല എഹേത് അപരാധ പരീക്ഷണത്തെ പാർത്തുവേത്തുവ് നീതിപതി വരാ ബഗിനിതിരി പത്കൽ കരു സലക്കാബലു അധികരണിയ് മെമ നിയോഗ്യ ലബാതുണ്ട എമ വൈദ്യ മണ്ഡലേറ്റ് വിശേഷാറ്റം മാനസിക വൈദ്യവരും തുന്തിനു സഹ അധികന്റെ വിശേഷാറ്റ വൈദ്യ ധാരീന്ദ്രദിനു പത്കന് ബവാദ് ഡ്യോഗിയ സദഹൻവനവ കറാപ്പെട്ടിയ റോഹലെ വിശേഷാറ്റ വൈദ്യ തുസിത മെൻഡേസ് ചിത്തഹരി അബേ നായക് ദസാന്തി അഗ്മീവന് ദുലൈക്ക അമരസിംഗ് വാസ് വജ്ര ധർമ്മവർദ്ധനയാണ് വിശേഷജ്ഞ വൈദ്യവരും ഗെൻ ഏസമാൻവിതവനവ വൈദ്യ പരീക്ഷണ് ദക്കുനു കൊലബ ശിക്ഷൻ രോഹലെ ദീസുദുഖനലിസായി കൊലബ് കൊട്ടു ബഹിസ്റ്റാത്വരയാ നിയോഗലെ എം വൈദ്യ വാർത്താവ് മീലകനടുദിനേതി അധികരിപാത്കനലിസാദ് ബഹിസ്റ്റാത്വരയാ നിയോഗല അപരാധ പരീക്ഷണത്തെ പാർത്തുമേത്തു ഭാരേ രഥവാഗിന് സിറ്റിന് സുരേഷ് സലേ മഹത വധ ഹിസാവട്ട് ഭാഷനവി അതിബവട്ട് ഓഗേ നീത്തിഞ്ചവരു മോസമാക് എതിർപാത്കരമിൻ അധികന്യഹംവേ കരുണു തക്വാസിറ്റിയ എം അവസ്ഥാവേദി വിമർശനധാരൻ വെനുവിൻ പെനിസിറ്റി അതിരേക്ക സോളിസിറ്റർ ജനറൽ ദിലീപ് പീരിസ് മഹത അധികന്റെ ഇല്ലാസിറ്റിയെ സെക്കാറു വധ ഹിസാവട്ട് ഭാഷനവി തിബേദായ പരീക്ഷവാക്കര് വാർത്താവാക്യന്ദ വിശേഷജ്ഞ വൈദ്യ മണ്ഡലയാ പത്കിരിമിട്ട് സൌകിഷ് സേവ അധ്യക്ഷ ജനറൽ വരാവിത്ത് നിയോഗ്യാക്സിക്കുത്കന്നലിസായി പെമനിയിൽ ജൂലൈ മാസ പലം വെറുത കെതവറലിസ് നിയോഗിക്കല് മഹിസ്ട്രാത്വരയാ എതിന് അതൽ വാർത്താ വിതിരി പത്കിരിമിട്ട് പി എവർ കണ്ടാലിസാദ് വൈദ്യ മണ്ഡലേറ്റ് നിയോഗല അപരാധ പരീക്ഷണത്തെ പാർത്തുപേത്തു നീതിപതി വരാ മകിൻകല് മെമയില്ലേമിട്ട് സുരേഷ് സലൈവനുവൻ പെനിസിറ്റി നീതിറ്റവരുൺ ദഡിലിസ് വിരോധ പലക്കലത് എം വിരോധ ഇവ തമ്മിൻ ബഹിസ്ട്രാത്വരയാ നിയോഗ്യ ലബാതുണ്ട എയാണുവ് ദണ്ഡ നികുത്കര എത്തി അപരാധ പരീക്ഷണത്തെ പാർത്തുപേത്തുക്കൊണ്ടോവു ജി എം ഒ വാർത്താ വെടുവിട്ട് മെമ നവ വിശേഷജ്ഞ വൈദ്യ കമ്മിറ്റി ലബാത്തിന് വാർത്താ വിതിരിയേതി അധികരണ്ട് തിരുപാത്വനവ മെയാത്ര അധികരണേതി സെക്കാറ് സലേറ്റ് പക്ഷ പെരേസ് മെമ നവ വൈദ്യ കമ്മിറ്റിയുടെ വിരുദ്ധവ് കട്ടിത്തുക്കലത് കൊട്ടുവെ സത്യഗ്രഹായ അവസാനക്കിരിയമേതി ഈറ്റ ഹേതുവലിസ് വിമൽ വീരവശത്വ പിരിസന്ധാൻകലി കമ്മിറ്റു പത്കിരിയം ഹേതുവെൻ തമ് സത്യാഗ്രഹായ അവസാനക്കന്നബവായി ഹിറ്റപ്പു രാജ്യ ബുദ്ധി പ്രധാനി സുരേഷ് സലേ മഹത പാസ്കു പ്രഹാരെ സംബാധേൻ വിമർശന വെട്ട് ഭതാവൻ ആകാരൻ കണ്ണു വസൻകരിമിന് ഉത്സാഹധർമ്മി സിറ്റബവ് അമാത്യാനന്ദ വിജയപാല മഹത്താസന്ദഹൻകല എ പാർലമെന്റ് വേദ്യാദഹസ് പലക്കരമേൻ
2: ഹിറ്റപ്പു യുദ്ധാമുദാ ബുദ്ധി അധ്യക്ഷകവരെ കുഹ രാജ്യബുദ്ധി സേവേ ഹിറ്റപ്പു അധ്യക്ഷകരുമാണ് വിശ്രാമിക മേജ് ജനറൽ ത്വാൻ സുരേഷ് സെലേയനായ ദിദാസ് ദാനമേ ഹത്ര വിശക്കണിതിന് പാസ്കു ഇരുദിന ബോംബ് മാളാവ് സിദുക്കിരീമ ദക്വ ഇസ്ലാം അന്തവാദീൻ ഉപക്രമശീലിവ യൊമു കറവമീൻ കുമാന്ത്രണേ കലബാവട്ട സാധാരണ സഹ യുക്തി സഹഗത ലിസ വിശ്വാസ കിരീമട്ട പ്രമാണോ മഹത്ത സനാൻകാരനും അനാവരണ വിലത്തിയനോ ത്വാൻ സുരേഷ് സെലേയാണ് ഹമുദ ബുദ്ധിയാൻസെ ഉസാസ് നിലധാരിയ അവിസിൻ പാസ്കു ബോംബ് പ്രഹാര മാളാവട്ട സത്യ തുണക്കട്ട പമണ പിറാ മുസ്ലിം ജാതികാൻ സിയുദനക്കു യൊമുക്കറ മീഗമു പ്രദേശ കത്തോലിക ദേവസ്ഥാന പിഹിറ്റി ദേവമേയാൻ വെൽട്ട സഹഭാഗി വന്ന പുദ്ഗലയങ്കെ സംഖ്യാവൻ എത്തുളു സംവേദി തുറത്തുറു റസ്കരിമട്ട കട്ടിത്തു കരളത്തിയന സിദ്ധിയട്ട സത്യത്തുണക്കട്ട പെരാത്തുവ ത്വാൻ സുരേഷ് സലേവിസിൻ മീഗമു പ്രദേശ കത്തോലിക ദേവസ്ഥാനവല സംവേദി തുറത്തുറു റസ്കരിമട്ട യൊമുക്കള මුස්ලිම් ජාතිකයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ටාසේ ඉස්ලාම් අන්තවාදීන් බවට හඳුනාගත් අවශ්‍ය කරන සැක්කරුවන්ගේ ඡායාරූප අතර තිබී හඳුනා ගැනීම හා එම හඳුනාගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත් එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදහන් වී ඇති බවටත් විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ සහරම් හසීම් ඇතුළු ජාතික තවහීද් ජමාත් සංවිධාන ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද්ධ හමුදා බුද්ධ්‍යංශයේ විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු කරුවෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුද හමුදා සන්නද්ධාස්සේ බුද්ධ්‍යංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවකාශය සැලසුණු බව හා පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවක් බව එම බුද්ධි තොරතුරු කරු විසින් යුද හමුදා බුද්ධ්‍යංශය වෙත දැනුම් දීමෙන් පසු එම බුද්ධි තොරතුරු කරුව අනීතික ලෙස අත්අඩංගුවටගෙන රඳවාගෙන සිට පසු කාලීන මුදා හැරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වුණා.
1: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
2: මුදා හැරීමෙන් පසු තුවාන් සුරේස් සැලේ යන අය එම බුද්ධි තොරතුරුකරු කොළඹ ගලධාරි හෝටලයට ගෙන්වාගෙන ඔහු හමු වී ඔහු සමග කරුණු සාකච්ඡා කර පසුව ඔහුගෙන් සමාව ආයද සිටි බවට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශනයට අදාළව පැමිණිට විෂය මූලික වූ මොහමඩ් මීලාර් මොහමඩ් හන්සීර්ණෝ තසාත් මවුලානා යන අය විසින් බ්‍රතාන්‍ය චැනල් පෝ නාලිකාවේ වැඩසටහනේදී හෙළිව කරන ලද කරුණු අනුව තුවාන් සුරේස් තැලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාරමාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම් සැලසුම් සාගතට සකස් කර බව තහවුරු වෙලා තියෙනවා. පාස්කු ඉරුදින එල්ල කරගෙන එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නන්ද හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානියෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේස් සැලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී හා ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුළින් තුවාන් සුරේස් සැලයන් සැකකරු 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිදාන පනතේ 1-2 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජුවා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව්වීම වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
1: විමර්ශනීයට බාධාවන ආකාරයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.
2: සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ ලබා දෙන මූලික අවස්ථාවන් ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ කිසිවක් උල්ලංඝනය වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරවලින් පසුව තුවාන් සුරේස් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස විමර්ශනයට අගතිගාමී වන ලෙස විමර්ශනය ඉදිරියට පවත්වා ගැනීමට බාධා වන ලෙස කටයුතු කරමින් 26/05 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කිරීමට කටයුතු කරමින් උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේස් සැලේ යන අය සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහායක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයටගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්අඩංගුවට ගත් දින සැකකරුගේ නිවස සෝදිසිකර භාරයටගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරතව බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂිහරහා මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙරාතුව පූර්ව දැනුවත් භාවයෙන් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙනවා විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ. ඒ අනුව මේ විමර්ශනය විධිමත් පරිදි ඉදිරියටත් කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ.
1: අමාත්‍ය විමල් රත්නායක මහතාද පරිබේතුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
0: ඉතාම පැහැදිලිව අපි කියන්න කැමැති පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ දේශපාලන උමනාවට සැලසුම් කරා කියන එක ඒ මොහොතේ දේශපාලන සාමාන්‍ය විඥානයක් තියෙන ඕන කෙනෙක්නි අමුතුවෙන් පරීක්ෂණ කළ ඔප්පු කරගන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් ඒවා අපිට එහෙම කිව්වට දේශපාලන ආරෝපණ කරලා හරියන්නේ නැහැ. අපරාධමය කරුණුවලදී ඒවා විද්‍යාත්මක සාක්ෂි මත සැකයෙන් තොර ඔප්පු කරන්න ඕනි. ඒ නිසා අද ඒ මහා පරිමාණ විනාශය පිළිබඳව පොදුවේ අපේ පැත්තේ තියන්න මේ අද මේ මිනිමරුවා වෙනුවෙන් ලියපු පොත් බාර ගන්න මට්ටමට මේ පක්ෂය පත්ලා තිබුණත් මේ පක්ෂෙම සමහර මන්ත්‍රීතුමාලා බෝම්බ ප්‍රහාරය පස්සේ පෙතර කරවපු ඕනතරම් ප්‍රකාශ තිබෙනවා මේක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලගේ මේ පාස්කු ප්‍රහාරයෙන් කවුද අසරණ වුණේ කියලා මුළු ලංකාව ආර්ථිකය කැටුණා මම හිතන්නේ අපි තාම ඒ මට්ටමට අවිල නැහැ ලංකාව ජෙනරල් ෆොන්සේකා මෙතන කියලා තියෙනවා මේකට පැහැදිලිවම මේ පුද්ගලයා සම්බන්ධයි කියලා ගෝඨාභය රාජපක්ෂට පැහැදිලිවම
3: honorable member please don't disturb get your time
0: මම මේ travel ban එනකොට එතකන් ලෙඩ වෙච්ච නැති මේ පුද්ගලයාව එකපාර ලෙඩ වෙන්න පටන් ගත්තා දැන් අද මම හිතන්නේ සම්පූර්ණම එතුමට health clinic එකක් තියෙන්නේ අසලේට මම හිතන්නේ specialist විතරක් 6ක්ද 7ක්ද මුණගැසලා තියෙනවා මේ කෙටි කාලේ මේ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා බය නැතුව වැඩ කරා අපි පැහැදිලිව කියන්න කැමැති ඔය බය ඔය බොරු තාජන වලට බොරු ගර්ජන වලට මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බය වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි අපි ඉතාමත්ම අගය කරනවා අපි ආණ්ඩුවක් දේශපාලන ව්‍යාපාරයක් නමුත් රජයේ නිලධාරී අපි ගරු කරන ඔවුන්ගේ කොන්දට ඒක කෙලින් කියන්න කවුරුත් මෙතන නැහැ අද සම්පූර්ණයෙන්ම දැනුවත් හෝ නොදැනුවත් මිනිමරුවගේ සාක්කුවේ ඉන්නේ ඒ නිසා තමයි ගියේ විපක්ෂ නායකවරයා ගම්මන්පිලක උත්සවයට ගිහිල්ලා කෝ පස්සේ කෝ ඒයි කියලා
1: බලි අයිමි වූ විපක්ෂයේ ඇතම් දේශපාලන කණ්ඩායම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතරංගුවට පත්ව සිටින සුරේෂ් සලේ මහතාගේ පෞලේ සමාජික කැඳුතා ගැනීමෙන් ආණ්ඩුවට චෝදනා එල කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්
4: අපි හතුරට වුණත් ගරු කරන දේශපාලන ව්‍යාපාරය. අපේ ප්‍රතිපත්තියක් තියෙයි ඒක වෙනම කාරණාවක්. ඒ නිසා අපට හිර ගෙදර ඇතුළ ඉන්න කෙනෙකුට වද දෙන්න රෝමනාවක් නැහැ. ওই කරුණු කාරණා ටික ඉදිරිපත් කරන්නෙත් ඔය දඩීමේ කරේ තියාගෙන යන කණ්ඩායම තමයි. ඒ සම්බන්ධ අධිකරණයේ විශේෂ කණ්ඩායමක් ආවා පරීක්ෂණ කරා සලේ මහත්තයාට වෙන්න ඕන සාධාරණේ ඒ ආයතන ඇතුළේ සිද්ධ වෙවි. කල්පනා කරලා බැලුවොත් දැන් ගොඩක් දුරට ওই සම්බන්ධයෙන් සලේ මහත්තයාගේ පවුලේ අය පවා වොයිස් කට් දෙන එක සීමා සහිත කරලා නේද තියෙන්නේ. මට හිතෙන්නේ ඒගොල්ලෝ වෙන න්‍යාය පත්‍රයකට නටවන්න උත්සාහ කරනවා වගේ. මම විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම නටවන්න පුළුවන් වේවි වෙන න්‍යාය පත්‍රවලට. මේක ඇතුළේ ඉන්න විවිධ කණ්ඩායම් විවිධ විදිහට මේ ප්‍රශ්නේ ආණ්ඩු විරෝධයක් ලෙස පුවා දක්වන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි බලය අහිමි වීම. අපි දැඩි ලෙස විශ්වාස කරනවා මේ රටේ ජනතාව පරණ දූෂිත පාලන තන්ත්‍රයේ ඉඩ හසර විවර කරන්නේ නැහැ. ජනතාව දන්නවා සිදුවෙමින් පවතන ක්‍රියාවලිය. ඒ නිසා අපි ජනතාව සමග ඉදිරියට ගමන් කරමින් ඉන්නවා කියන පණිවිඩය තමයි අපට දෙන්නේ.
1: දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම් මගින් අත්තනකට ගත් දකුණු පළාත් හිටු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා මහතා ලබන දුරස්වද්දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බවට ෂාන් විජේලාල්ද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එලෙස නිෂ්පාදිත ආයතනයක් තෝරාගෙන ඊට වාසියක් සිදු කිරීම හා දකුණු පළාත් සභාමන්ත්‍රීවරුන් 54 දෙනෙකුට එම පොටු 10,361ක් නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාර දීමට සැලසීම මගින් රජයට පාඩු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට අයත් පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වසරේ රුපියල් මිලියන 10.5ක පළාත් සභාමන්ත්‍රී ප්‍රතිපාදන මගින් මෙම පාඩු සිදු කළ බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුවාද පෙරවරුවේ අල්ලස් කුමසම් මගින් අත්තනකුටගත් ෂාන් විජේලාල්ද සිල්වා මහතා කොළඹ බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දොළොස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරය ගත කර තිබෙනවා. බලශක්තිය පිළිබඳ ජාතික ජනපල වේගයේ ලබා දුන් පුරොද්දු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ත නිරෝෂණ මහතාය මුකල ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් පුනර්ජන්නීය බලශක්ති ප්‍රතිශතිය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ සතු ඉලක්ක සහ උපාය මාර්ග සැලැස්ම කුමක්ද සූර්ය සහ සුළන් බලයෙන් නිපදවන විදුලිය ප්‍රධාන විදුලි බල පද්ධතියට බාධාවකින් තොරව අවශෝෂණය කර ගැනීම සඳහා අලුතින් හඳුන්වා දීමට නියමිත බැටරි බලශක්ති ගබඩා පද්ධති BESS ව්‍යාපෘතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වත්මන් ප්‍රගතිය කුමක්ද මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය හරහා ඉදිරියේදී ජනතාවට සහ කර්මාංශ ශාලාවලට අඩු පිරිවැයකින් විශ්වසනීය සහ ගුණාත්මක විදුලි සැපයුමක් ලබා දීමට හැකිවන්නේ කෙසේ?
1: පුනර්ජනනීය ප්‍රවයන් සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය කරුණු ඉදිරිපත් කළා.
6: 2030 වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනනීය සංවර්ධන සැලැස්ම 2025-2030 අනුව සුළං බලශක්තිය මෙගාවොට් 1274ක් හා සූර්ය බලශක්තිය මෙගාවොට් 2071ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. දිගුකාලීන ජනන සැලැස්මට යටත්ව විවිධ ප්‍රසම්පාදන ක්‍රම යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික විදුලි පද්ධතියට අවශෝෂණය කිරීම සඳහා සැලසුම් කර ඇත. පුනර්ජනනීය බලශක්තිය උකහා ගැනීම උදෙසා ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරමින් පවතී. තවද පුනර්ජනනීය බලශක්තිය ප්‍රශස්ත ලෙස උකහා ගැනීම සඳහා බලශක්ති ගබඩා කිරීමේ පද්ධති හඳුන්වා දීමට නියමිතය ගරු කථානායකතුමනි, මේක තමා මම හිතන්නේ වැදගත්ම පියවර අපේ ආණ්ඩුව විසින් අරගෙන තියෙන. ඒ අතතේ බැටරි බලශක්ති ගබඩා පද්ධති 160ක් මෙගාවොට් දැනට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර පවතී. එසේම බැටරි බලශක්ති මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 50 සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2026-30 දින ලැබී ඇත. තවද pumped hydro storage හඳුන්වා දීමට නියමිතය. දැනට පවතින ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාව පුළුල් කිරීම සඳහා අධ්‍යයනය සිදු කරමින් පවතී. දැනට ක්‍රියාත්මක සූර්ය බලාගාරවලට බැටරි බලශක්ති ගබඩා පද්ධති එක්කිරීමේ ව්‍යාපෘතිය ජාතික පද්ධති ක්‍රියාකරු National System Operator විසින් ප්‍රසම්පාදන ලේඛන සකස් කරමින් පවතී. මේ යටතේ මෙගාවොට් පැය 200ක බැටරි බලශක්ති පද්ධතිය දැනට පවතින බලාගාරවලට එකතු කිරීමට නියමිතය. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරාගත් බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘති සහ හොඳින් ව්‍යුහගත කරන ලද බලශක්ති ගබඩා සේවා ගිවිසුම, කියන්නේ energy storage agreements, ක්‍රියාත්මක කිරීමෙන් විදුලි බල ගාස්තු පහළ දැමීමේ හැකියාව පවතී. මේ සියල්ලම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දුන්න පොරොන්දු දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියන එකත් මම අවධාරණය කරන්න කැමතියි. අපි ආණ්ඩුව ලබා ගන්න කාලය දක්වා මෙගාවොට් 1400ක් තමයි පුනර්ජනනීය බලශක්ති ප්‍රවයන් වලින් අපි ලබාගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවෙන් පස්සේ මේ අවුරුදු එකහමාර තුර ඒක 2800 දක්වා වැඩි කරලා තියෙනවා. අපි මේ පහුගිය අවුරුදු එකහමාර තුල පෙන්නලා තියෙනවා වැඩවලින් අපි යන ඒ ඉලක්ක වලට අපි ළඟා වෙනවා කියලා.
1: තරුණිය නිකොලස් තිඩිකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු ඩාවික හමුදාපති අඩ්මිරාල් රවීන්ද්‍ර විජිගුණරත්න සැකකරුකු ලෙස නම් කර තිබෙනවා. ඔහුට ලැබෙන බස 27 වලදා අධිකරණයේ පෙනී සිට ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළා. 2008 වසරේ කොළඹ හා තදාසන් ප්‍රදේශවල තරුණයා නිකොලස් තිඩිකු කප්පම් ගැනීමේ අරමුණ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණයේදී රටින් පලා යාමට උපකාර කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජිගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ මහතා නීතිපති උපදෙස් මත අදාළ චෝදනාවලින් මුදා හැරීමට කර තිබූ නියෝගය දෝෂ සහගත බවට කොටුව බහිෂ්ටවත් අධිකරණය පසුගියදා තීරණය කළා. ඔහු නැවත චුල්තියකු ලෙස ඇතුළත් කර චෝදනා ගොනුකන ලෙසයි නියෝග කර තිබෙන්නේ. ඒ අනුව අද්දිනේදී ඔහු සැකකරුකු ලෙස නම් කර ජූලි 27 වනදා අධිකරණය හමුවේ පිළි සිට ලෙස නියෝග කර තිබෙනවා. ටේකිය සුරේකු බගතුට වැඩසටහනේ දෙවන අදියරේ හතරවන වැඩසටහන හොබාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වුණා. සිසුන් දැනුවත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක්ද සංවිධානය කර තිබු බවයි අප නියෝජිත ගිහන්ගේ ඉෂේර සඳහන් කළේ.
7: දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු අවම කිරීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ටේකියා සුරැකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිව්වන වැඩසටහන අපි අද දවසේදී නිමාවට පත් කළා. අපි අද දවසේදී බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයට අයත්, ඒ වගේම හෝමාගම අධ්‍යාපන කොට්ටාසයට අයත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය තමයි සත්කාරක පාසල විදිහට තෝරගත්තේ. ඉතින් අද දවසේදී මේ දුවදරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මෙදුවා දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරා. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා හිටියා ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අපිත් එක්ක අත්වල් බැඳගෙන හිටියා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන සාධාරණත්වයෙන් පෙරට ෆයර්ෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනත් අපිත් එක්ක අනුග්‍රාහකත්ව ලබා දෙමින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වල් බැඳගෙන හිටියා. දෙවන දියරේ සිවුර වැඩසටහනයි මේ විදිහට අපි අද දවසේදී අතිසාර්ථකව නිමාවට පත් කරන්නේ. අපි නැවත හමුවන්නේ ලබන සතියේදී. ඒ මධ්‍යම පළාත නියෝජනය කරමින් අල් මදීනා විද්‍යාලයට තමයි අපි යන්න සූදානමින් සිටින්නේ. ඉතින් ආරාධනා කරනවා රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලාවත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙන්න. සමස්ත දිවයිනේම පළාත් 9 ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප සියක පැවැත්වීමට නියමිතයි. ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තුෙන් අපි අද දවසේදී සමුගෙන යනවා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ගීති ශේර.
1: විදුහල්පති අජිත් ප්‍රේමසිරි මහතා පෙන්වා දුන්නේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මෙය පළදායි වැඩසටහනක් බවයි.
8: මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ මූලික අඩිතාලම ලෙස සහ ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙලක් විදිහට පළමුව දරුවන් දැනුවත් කිරීම ඉතාමත් පළදායි වෙනවා. ඉතාමත් සාර්ථක ලෙස පාසලේ ඒ කටයුත්ත සිදු කළා. මේ කටයුත්ත දිගින් දිගටම සිදු කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහ ස්වාධීන රූපවාහිනියට සුභාශිංසන එකතු කරනවා.
1: දකුණු කොරියාවේ සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට ප්‍රධාන ඇගයීම් සහ සම්මාන හතරක් හිමිව තිබෙනවා. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා විශිෂ්ට සංචාරක පුරෝගාමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය, පර්යේෂණ සහ කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් ලබා දුන් දායකත්වය එහිදී ඇගයීමට ලක්වුණා. මෙම ප්‍රදර්ශනයේ 41 වසරක ඉතිහාසය තුළ විශිෂ්ට ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ පළමු ශ්‍රී ලංකා වන්ඩේද රුවන් රණසිංහ මහතායි. හොඳම ප්‍රදර්ශන කුටිය, හොඳම ඉදිරිපත් කිරීම සහ හොඳම ප්‍රදර්ශන කුටි සැලසුම් කිරීම සඳහා වෙන සම්මානද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට හිමි වුණා. ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය ඇතැවුන් විකෘති කරමින් සිට බව නියෝජ්‍ය අමාත්‍ය ඩාබල් කණ්ඩාරත්න මහතා සඳහන් කළා. ඒ සහනදාය පිළිවෙතක් දඩු ගමනය කළ බව ප්‍රකාශ කරමින්
9: දැන් මේ යුද තත්ත්වයක් එක්ක ලෝකේ පොහොර විතරක් නෙමෙයි හැම එකටම ප්‍රශ්නයක් ආවා. ඒ වෙලාවේ අපි ගොවියෝ බේරගන්න ගොවියට යම්කිසි සහනදායි පිළිවෙතක් අනුගමනය කරන්න අපි තීන්දුව తీරන ගත්තා. ගොවින්ට අපි පරණ තිබුණු මිලටම 65% පොහොර ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. රුපියල් 17,000 ගන්න පොහොර මිටිය තමයි රුපියල් 11,200 ගොවියට දෙන්නේ. මෙන්න මේවා විකෘති කරනවා. ගොවියට හෙක්ටයාර් දෙකක් තියෙන ගොවියට රුපියල් 60,000ක මුදලක් දෙන්නේ. අවුරුද්දකට 120,000ක මුදලක් දෙන්නේ හෙක්ටයාර් දෙකක් සඳහා. අතිරේක පොහොර ටික කඩෙන් ලබා ගැනීම සඳහා ගොවියට විශාල මුදල් ප්‍රමාණයක් ආණ්ඩුව මේනකොට ගිණුම් ගත කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අතිරේක භෝග වගා කරනවා නම් ඒ ගොවින්ට 75%ක්වත් හම්බුන්නේ නැහැ. අපි ආණ්ඩුවක් විතර ඒ ගොවින්ටත් ගෙවනවා පොහොර සහනාධාරි.
1: රාජංකඩේ ගොවි සංවිධාන නියෝජිතයන් සඳහන් කළේ නියමිත පරිදි තබට්ට පොහොර සහනාධාරයේ හිම්බු බවයි.
10: ගල්කඩවල සමගි ගොවි සංවිධානයේට 2026 යලකන්නේ සඳහා රජයේ පොහොර සහනාධාරය යටතේ මිටියක් රුපියල් 10,000ක මිලකට අද දින වේදා දෙන්න ලදී.
11: කුමරු අපරලා දවස් 5-6යි යූරියා ටික ලැබුණා. නියම ප්‍රමාණයම අදාළ නිර්දේශය යටතේ ලැබුණා. දැන් අද බෙදනවා අපි. එල්ලුම් කර සියලු ගොවියොන්ට නියම පොහොර ප්‍රමාණය ලැබිලා තියෙනවා. ලොකු අර්බුදයක්, ආර්ථික ප්‍රශ්න, ලෝක ප්‍රශ්න, කතන්දර ගොඩක් තියෙනවානේ. ඒවත් එක්ක ගලපලා අපිට පොහොර ලැබිච්ච එක ලොකු chance එකක්. විවෘත වෙලපලේ 17 ගණක් මම හිතන්නේ. ඒක 7000ක ලාභයක් තියෙනවා ගොවියෙකුට ෆෝර්මිටියකි.
12: අපිට බලන්න පොරේ මුරේ ඉඳලම පොර ගන්නද ඒක ටික දැන් මේ වෙනකොට බෙදෙනවා. ඔව්. වැඩේ සාර්ථක කරගෙන යනවා. කිසි අඩුපාඩුවක් නැතුව අර සම්පකරණ කලට වෙලාවට ලැබුණා ඔක්කොම.
13: ගොවි ජන සේවා හරහා අපේ ගොවි සංවිධානයට එක ගොවියෙකුට අක්කරයකට පොහොර කිලෝ යූරියා කිලෝ 80ක් දුන්නා. MOP කිලෝ 25ක් දුන්නා. ඉතින් මම හිතනවා අපේ ගොවි සංවිධානයේ කිසිම ගොවි මහත්යෙකුට ගැටලුවක් ඇති වෙන්නේ නැතු ඇති. මොකද අවශ්‍ය පොහොර ප්‍රමාණය නිසි වෙලාවට ලැබුණා.
1: ඩෙංගු වර්ධන වැඩසටහනේ දෙවන දිනේ තුල සමස්ත පරිශ්‍ර 31,155ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 1864ක් හඳුනාගත් බවයි සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍යාංශය සඳහන් කළේ. පරීක්ෂාවට ලක් කළ කර්මාන්ත ශාලා, ඉදිකිරීම ස්ථාන සහ ආගමික ස්ථාන අතරින් අඩකට වඩා මදුරන් බෝවිය හැකි මට්ටමේ ප්‍රවති බවයි අමාත්‍යංශය පෙන්වා තුන්නේ. පාසල් වලින් 44.7% සහ රජයේ ආයතන වලින් 43.4% මදුරන් බෝවීමේ අවදානම් පවතින බවත් එහිදී හෙළිව තිබෙනවා. ඉන්දියාවේ දීර්ඝතම කාලයක් අගබැද්දුරේ දරමින් වාර්තාවක් තැබීමට නරේන්ද්‍ර බෝධි සමත් වුණා. 2014 වසරේ මැයි මාස 26 වනදා පළමු වරට බලයට පත්වීමෙන් පසු ඔහු අකණ්ඩව එම දුරේ දින 4,399ක් සම්පූර්ණ කර තිබෙනවා. මීට පෙර ජවහර්ලාල් නේරු අකණ්ඩව දින 4,398ක් අග්‍රමධුරේ දරූ බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. CX ගිනුමෙහි පණිවිඩයක් සටහන් කරමින් අග්‍රාබාති නරේන්ද්‍ර බෝධි සඳහන් කළේ මහජන විශ්වාසය උපයාගත හැකි වන්නේ පරාර්ථකාමී සේවෙන් සහ ජනතාව කෙරෙහි කැපවීම තුළින් පමණක් බවයි. රාජ්‍ය සේවයේ යහපාලනයේ ශ්‍රේෂ්ඨතම මිනුමක් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉන්දියාවේ පැවති පළමුවැනි යෝගාසන ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමට පදක්කම් 59ක් දිනා කැඩීමට හැකි වුණා. ඒ අතර රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 29ක් වෙනවා. රටවල් 73ක යෝගාසන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 563 දෙනුගේ සහභාගිත්වයෙන් අහමදාබාද්හි තරගාවලිය පැවැත්තුණා. ජයග්‍රහයි කණ්ඩායම දෙවිනට අද පැමිණි බවයි කටුනායක අප වාර්තාකරු සඳහන් කළේ. CIT එල්ලීමට අනුව සලේගේ සෞඛ්‍ය පරීක්ෂාවට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායම. සලේගෙන් පොලිස් ඇමති ආනන්දගේ විශේෂ හෙළිදරව්ව. දකුණු පළාත් හිට ප්‍රධාන ඇමති ශාන් විජේලාල් රක්ෂිත බන්ධනාගාරේ. රට තුල බලශක්තිය සුරක්ෂිත බව අගමැතිනිය කියයි. හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත් අපරාධ සැකකරු ලයිස්තුවකට. සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ලංකාවට හිමි වූ සම්මානය. ඉන්දියා අගමැති මෝදිගේ වාර්තාව. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479.
2: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම

0: අයිබන් සුබ සන්ධ්‍යාවක් ලක්කන හැඟින වෙලාවම දක්කරණන් වෙලාව රාත්‍රී 7යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියමන
2: සඳදියේ

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සංගීත රසකාමේ ආදරණීය සහෝදර රසවතුනි, හත්පසෙන් ගනදුර මෝදුවන මේ සුන්දර නිශායාමේ ඔබේ දෙසබලට සිංහල සුභාවිත ගීතේ රසය සමීප කරමින් සහෝදර රසමනස් රූපමංචරීක ගිල්වමින් මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන අරඹන්නට අපට අවසරයි. රසවතුනේ සිංහල සුභාවිත ගීතය සිය මధుර ස්වරයෙන් සිය සංගීත ඥාණයෙන් පෝෂණය කළ ප්‍රවීණයන් ත්‍රිත්වයකගේ ස්වරාලංකාරයෙන් අදත් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සහෘද සන්තකයට පත්වනවා ඇති. දශක ගණනාවක් මුළුල්ලේ සිංහල සුභාවිත ගීතයට සිය මధుර ස්වරයෙනුත් සිය සංගීත ඥාණයෙනුත් අනූපමේ මෙහෙයක් ඉටු කළ සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඉවකෙම විශාරද එඩ්වඩ් චයිකුඩි ප්‍රවීණ ගායන වේදියාගේත්, ඉවකෙම ඉන්ද්‍රානි බෝගුඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් ස්වරාලංකාරයෙනුයි ආදරණීය සහෝදර රසවතුනේ මේ ප්‍රේමණීය හැන්දෑවේ උපි මත්මත කබුද කරමින් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ඇරඹෙන්නේ. වසික හිතවතුනේ, ගීතය කියලා කියන්නේ හිත නිවන මතක අවදි කරන, සමහර විට ඉමක් ගුණක් නැති ලෝකයකට අපි වරගෙන යන අපූර්ව වූ කලාමාධ්‍යයක්. සමහර විට ජීවිතයේම එක්තැන් වුණු තැනක් ගීතය කියලා කියන්නේ. ආදරයද, ප්‍රේමයද, විරහවද, ඉවගේම මේ සමාජ යථාර්ථවාදී ස්වභාවයද, ඒ තුළ අපිට මනාව හඳුනා ගන්න පුළුවන්. රසවතුනේ, මේ හමුවීම තුළ අපි මේ ප්‍රවීණයන් ත්‍රිත්වයේ අපූර්ව වූ ගී සංකලනයෙන් ඔබ ඒ සියලු ඉසව් කරා රැගෙන යන්නට සූදානම්. විටක මත්මතක අවදි වේවි, විටක ගැඹුරු සිතුවිල්ලක නිමග්නව ඔබට ඒ පිළිබඳව සිතන්න ඔබේ සිත ඔබට බල කරාවි. ඒ සියල්ල තුළ ජීවිතයේ යථාර්ථය ඔබට විඳින්න මේ ගැයෙන ගීතාවලිය පෙරමන් තනාවියයි මා විශ්වාස කරනවා. ඒ වගේම ජාතියක්, ආගමක්, කුලයක්, භාෂාවක් සීමාවක් නැති අපූර්ව සප්තස්වර සංකලනයෙන් උපදින සප්තස්වර මාතූර්වයෙන් විඩාබර සිතට ප්‍රේමණීය අස්වැසිල්ලක් ලබන්නටත් මේ හමුවීම තුළ හැකි වේයයි මා විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන්, ඒ බලාපොරොත්තුවෙන් අපි සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය මුලින්ම සෝමතිලක ජය මහ ප්‍රවීණ ගායන වේදියාගේ අපූර්ව ගීතාවලියෙන් රසගැන්මේ මරමු. සෝමතිලක ජය මහත්මිය බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරන මුලින්ම අද මේ සඳදිය ධර්ම ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්න ඔබතුමන්ට. රසවතුනි, අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: අදත් ගීත ගායනය සඳහා දසුන් මට ආරාධනා කළා. මම බොහොම සන්තෝෂයෙන් බාරගත්තා. අද මුලින්ම මම තෝරගත්ත මම රචනා කරපු ගීතයක් සැඳෑ අඳුරලුව ගලන වෙලාවටකින් ගීතය. මම ගීත කීපයක් රචනා කරලා තියෙනවා අත් වශයෙන්ම. ඒ රචනා කරපු ගීත අතර මේ ගීතය දෙවෙනි, මම රචනා කරපු දෙවෙනි ගීතයයි. මම ගීත රචනා කිරීමට මට පිළිමෙන්න සිද්ධ වුණේ ඇත්තටම මේ මගේ වැඩසටහන්, සරලගේ වැඩසටහන් වලට හොඳ නිර්මාණ වලට හොයාගන්න අපහසු වුණා. ඒ නිසා, ඒ හේතුව නිසා රචනා කරපු ගීතයක් තමයි මේ සැඳෑ අඳුර. අපි ශ්‍රවණය කරලා බලමු.

මේ වැඩසටහනේ මේ දෙවෙනි ගීතය වශයෙන් මම කැමති සඳ මඩලට හිනහෙන්නට කියන ගීතය ගැන කතා කරන්න. මේ ආදරය කියන එක ජීවිතයට කොයි තරම්නම් බලපෑමක් කරනවද, ඒක බිඳුණු දාට ඒ වගේම ජීවිතේ කොතෙක් දුරට දුර්මුඛ කරනවද. බිඳුණු ආදරයක් පිළිබඳව ගීතයක් ලියාපු ආනන්ද අභේවික්‍රම නැමැති මේ ප්‍රතිභාපූර්ණ ගැයුම් පද රචකයා ඒක සාන්ත ජයලත් තිසේරා කියන සංගීතවේදියාට දීලා තනුවකුත් දාලා මට එව්වා. මං එතකොට මේ පදමාලාව කියුවේ අර ගීතණුවත් එක්කමයි. ඉතින් මට ඒ ගීතණුවටත් ඒ පදමාලාවටත් හිත බොහොම තදින් බැඳී ගියා. ඒ අනුව මං අවසාන වශයෙන් කරපු CD තැටියකට මේ ගීතය මං ඇතුළත් කරා. අපි ගීතය අහලා බලමු.

0: මෙට බොහොම ගෞරවෙන් ආරාධනා කරනවා මේ වේදිකාවට එන්න මේ ආදරණීයයන් වෙනුවෙන් අදත් ඔබේ මధుර ස්වරයෙන් ගයන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු ආදරණීය රසවතුනි.
1: බොහොම ස්තුතියි දසුන්. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද මම කලිනුත් ගීත ගායනා කරා මට ආරාධනා කළ නිසා ගොඩක් ස්තුතියි. අදත් මට මේ ආරාධනා ලැබුණා, මම ගොඩක් සතුටු වුණා. මොකද ලක්හඬට අපි ගොඩක් ආදරේ, ලක්හඬ අපටත් ආදරේ. ඉතින් මම හිතනවා මේ ස්වභාවිත ගීතය කියන දේ ජනතාව අතරට නැවත ගෙන යන්න ලක්හඬ ගොඩක් මහන්සි වෙනවා. ඉතින් අපිත් එයට දායක වෙන ගොඩක් කැමතියි. ඒ හින්දා අද මේ ප්‍රසංගයේදී මම මුලින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදුලිය එළිය දැක ගිනි හුල දියේ හෙලා කියන ගීය. මේ ගීය ගුවන් විදුලියේ අධ්‍යක්ෂකවරයෙක් වන ස්වර්ණ ගුණවර්ධන මහත්මයා තමයි රචනා කළේ. මෙහි සංගීත නිර්මාණය ගුවන් විදුලි වාදක මණ්ඩලයේ දක්ෂ වයලින් වාදකයෙකු වන චෙල්ටන් විජේසේකර මහත්මයාගේ. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ අකීකරුවෙච්ච දියණියක් ගැන. ඉතින් අපි මේ ගීතය කරේ ගුවන් විදුලියේ තිබුණා නව නිර්මාණ කියලා වැඩසටහනකට. මේ වැඩසටහනේදී අපි මේ ගීය හැඳින්වුවේ වල්මත්වීගේ කිරිල්ලියකගේ විලාපය කියන නමින්. ඉතින් එහි සඳහන් වෙන්නේ අකීකරුවෙච්ච දුවෙක් තම දෙමෝපියන් අතහැරලා ගිහිල්ලා, නමුත් අන්තිමේදී ඇයට ඇය ගිය පාර වැරදිච්ච බව දැනුන නිසා ආපහු ඇය තම අම්මාව සොයාගෙන එනවා. ඒක තමයි මේ ගීයෙන් කියවෙන්නේ. අපි අද මුලින්ම අහලා බලමු විදුලි එළිය ගීතේ මම දැන් ගායනා කරන්නේ.

මා දෙවෙනි ගීතයේ වශයෙන් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ නිල නෙතු සංගලින් කියන ගීතය. මේ ගීතයත් මා මුලින්ම ගායනා කරේ ගුවන්විදුලි සංස්ථාවේ මගේ සරලගී වැඩසටහනකට. මේම ගීතය මට රචනා කළ දුන්නේ ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් දල්විස් මහත්මයා. එවකට එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් වශයෙන් සේවය කරා. එතුමා තමයි මේ ගීතය මගේ අයියට දීලා තිබුණේ මා ලව්වා ගායනා කරන්න කියලා. එතකොට මම එතුමාව දැකලා තිබෙත් නැහැ. නමුත් මේ ගීතය අයියා ගීතනුවක් යොදලා අපි ගායනා කරාට පස්සේ පටිගත කිරීම දවසේ එතුමා මගේ ළඟට ඇවිල්ලා කිව්වා මම තමයි ඩෝල්ටන් ඇලිස් කියන්නේ, එතුමාව මට හඳුන්වලා දීලා කතා කරා. ඉතින් හරි සන්තෝෂයටපත් වුණා පටිගත කරාට පස්සේ. මොකද එතුමාට ඌමනා කටහඬ මේ ගීතය තුළින් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ ගීතය අදටත් මං හිතන්නේ එදා වගේම ජනප්‍රියයි. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී සීත දියරැල් සලා කියන ගීය. මේ ගීතය රචනා කළේ ධර්මදාස පරණගමයන්, ඒ වගේම සංගීත නිර්මාණය කළේ චන්ද්‍රදාස බෝවඩයන්. ඉතින් මේ ගීතයත් මගේ මං හිතන්නේ මා සංගීත ජීවිතයට ආපු මුල්ම කාලේ මුල්ම ගීය කියලා කියන්න පුළුවන්. මගේ ජනප්‍රියත්වයට පත්වෙච්ච ගීවල මං හිතන්නේ කඩීමක් වගේ කියලා කියන්න පුළුවන් මේ ගීතය. මේ ගීතය ගීත තරංගිනී කියන වැඩසටහනකට මා ගුවන්විදුලියේ ගායනා කරාට පසුව තමයි රසික පිරිස අතරට මේ ගීතය ගියේ. ඉතින් දැන් අපි ඒ ගීතය ගයමු.

තනි තරුවයි කියන ගීය තමයි මම ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතය මම මුලින්ම ගායනා කරේ මගේ සංයුක්ත තැටියකට. මෙහි සංගීත නිර්මාණය කළේ මමමයි. තනුජා ක්‍රිෂ්ණරත්න කියන නවක ගීත රචිකාවියක් තමයි මේ ගීතේ ඒ කාලේ මට රචනා කරලා දුන්නේ. මං හිතන්නේ මගේ සංගීත නිර්මාණ ගොඩක් නැහැ රචනා කළා. නමුත් කීපයක් මම එහෙම කරලා තියෙනවා. ඉතින් පොඩි අත්හදා බැලීමක් කියලාත් හිතාගෙන තමයි මෙහි සංගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණේ. මං හිතන්නේ ඒ ගීතයත් රසිකයින් කැමැත්තක් දැක්වුවා කියලා මං හිතනවා. ඒ ගීතය දැන් අපි අහලා බලමු.

මීළඟට මා ගයන්නට සූදානම් වන ගීය බොහෝ අය හඳුන්වන්නේ තනිකඩයාගේ ගීය නමින්. සමහරු මේකට තනිකඩයාගේ වැලපිල්ල කියලත් හැඳින්වුවා. අපේ ගම්වල බොහොම සුලභව දකින්නට ලැබෙන දෙයක් තමයි ආර්ථික සංසිද්ධීන්, එහෙම නැත්නම් භෞතික සංසිද්ධීන් නිසා කලට වේලාවට දීග තුලාවක් කරගන්නට බැරි අපේ සහෝදරයන් අනන්ත අපි දැකලා තිනවා ගම්වල. හැබැයි කාගෙත් ඇස නොගැසෙන පුරුෂ පක්ෂේත් අපේ සහෝදරයන් මේ වාගේ තත්වයකට පත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලූෂන් බුලත්සිංහලයන් රචනා කරලා තියෙන්නේ විවාහයක් වීමට කල වයස පැමිණියත් වෙනයම් බාධා නිසා නිසි කලට නිසි වයසට විවාහයක් කරගන්නට බැරි වූ තරුණියකු පිළිබඳව යටලීයෙන් නාරිලතා මල් පූ දින්නේ. එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළේ.

ගේයපද රචකයින් අනන්ත ඉන්නවා අපේ රටේ. නමුත් ගේයපද රචිකාවන් ඉන්නේ බොහොම සුළු පිරිසක් අතේ ඇඟිලි ගණනට. ඒ අතරිනුත් කුසුම් පීරිස් කියන කිවිඳියට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. කුසුම් පීරිස් රචනා කළ මේ ගීය රෝහණ වීරසිංහ සංගීතවත් කළේ ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ. ආදරය කළ පෙම්වතුන් අද අඹුසැමියන්.

0: Dove siete lo trend?
1: විජය
2: නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: සැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 7679 579

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.766 366 අංකයට

0: මොහොතක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොඩින්
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ආදරණීය සුහුරු රසවතුනේ, විරාමයෙන් අනතුරු අපි යලෙත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමකෙන්. අද මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය විශාර දෙද්ව ජයකොඩි ප්‍රවීණ ගායන වේදියානන්ගේත්, ඉවගේම සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඉවගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් මధుර ස්වරයෙන් රසගැන් වෙනවා. ආදරණීය සහෘදයිනි, අපි සූදානම් නැවතත් සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට මාදරෙන් සෙනෙහසින් සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාණන්ට ආරම්භ කරන්න වේදිකාවට අපි උදාත්පල් සම්ප්‍රසාදයක් එකතු කරමු. ජලිත් සෝමතිලක ජයමහා ස්වරයෙන් සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට.

මීළඟට මම ගායනා කරන ගීතය බිඳුනු ආදරය පිළිබඳව අනුවේදිනිය හැඟීම දනවන ගීතයක්. දැන් මේ බිඳුනු ආදරය කඩින් කඩ අපේ හදවත් වලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් ඒක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාවෙන් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුනු ප්‍රේමයෙන් බිඳුන වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකන්ට දැනුනේ දිලෙන යලිදු නිවෙන විදුලි රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීත වේදියානන් මසුකලා. අපි ඒ ගීතයට සම්බන්ධ වෙමු.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ කාව්‍ය ලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපේ ඒ වගේම අහලා තියෙනවා. දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලාත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නැහැ. මේ අදහස රැගත් ගීතයක් මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයෙන් DD ගුණසේන එකතු වී කරපු ඒකාබද්ධ නිර්මාණයක් වශයෙන් මේ ගීතය හඳුනන්න පුළුවන්. මේ ගයන්නේ මම ඒ ගීතේ.

සියල්ල දමා යා හැකි. එහෙත් බියපත් බිරිඳ දමා යන්න සිදු වුණොත් ඇයට කාගේ පිළිසරණක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, බියපත් සැමියකට. ඒ වගේම බියපත් බිරිඳකටත් ඒක සාමාන්‍ය පොදු කරුණක්. නිර්මාණ කලාකරුවෙ සුළු සිද්ධියක් සමහරට පදනම් කරගෙන කොච්චර යථාර්ථවාදීව ඒවා දකිනවද කියලා අපිට මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙනවා. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආර්යවංශ සහ රෝහණ වීරසිංහ යන දෙදෙනාගේ අත්තල් බැඳ ගැනීම තුළින් නිර්මාණය වුණු සාරතක නිර්මාණයක්.

බැඳුන සෙනෙහස නොවන නිම්හින් ඇතද පණනල සමක රැකෙමින් අපේ අත්වල ලිහි ගිලිහෙන මොහොතේ කවදාක හෝ ජායුතුයේ නියත නික්මන සියලු බැමිසිදිනා. එයයි සනාතන දහම. සෝමතිලක ජයමහමහත්මය බොහොම ස්තුතියි. අපූර්වත්වයෙන් අපූර්වත්වයට අද සඳුදිය දහර රැගෙන යමින් ඔබතුමා රුත්බර ගීතාවලියකින් මේ ආදරණීය හමුවීම රස ගැන්වුවාට. ආදරණීය සහෘද රසවතුනේ, අපි සෝමතිලක ජයමහස්වරයෙන්, ඉන්ද්‍රානි බෝගොඩස්වරයෙන් සහ එඩ්වඩ් ජයකොඩිස්වරයෙන් රස ගැන්වෙන සඳුදිය දහර ප්‍රාසංගික සජීවකරණය තුළ සිංහල ස්වභාවිත ගීතේ අපූර්වත්වය විඳිමින් මත්මතක අවදි කරගනිමින් මෙලෙසින් ගත කරන්නේ. සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහ එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහ එකතු කරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි, රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑග දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාඳුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLB මෙකා පව ලොතරැය්‍ය. මුදල් හිණේ වගේම සුපිරි මෝටර රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑග තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙකා පව ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. මේ මතක් කිරීම ජාතික ලොතරැය් මණ්ඩලය. ඒ වගේම තමයි අපට අනුග්‍රහ එකතු කරන්න අපිට සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍රගෙන් අපදාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, ගැන්මු සහල් වෙන් කරගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල්හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-77-95-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් ආදරණීය රසවතුනි, අපි සඳුදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතෙන් සිට රස ගන්වන්නට බොහොම ආදරෙන් සෙනෙහසෙන් ඇරයුම් කරමු ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියට. අපි හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී පෙම්කල වරදට කියන ගීතේ. මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නිවේදිකා දයාදල්ඩිස් මහත්මිය. මේ සංගීත නිර්මාණය විශාරද චන්ද්‍රදාස බෝගුණය. මේ ගීතේ මම ගායනා කළේ මං හිතන්නේ 1979 පමණ තමයි මේ ගීය ගායනා කරේ ගුවන්විදුලියේ සරලගේ වැඩසටහනකට. ඉතින් මම හිතන්නේ අද දක්වා මේ ගීතයේ ඒ ජනප්‍රියත්වයේ අවුරුදු දැන් මම හිතන්නේ 30 ගණනක් විතර වෙනවා තාමත් පවතින ඒ විදියටම. ඉතින් අදටත් මම හිතන්නේ ගොඩක් මේ තරුණ ළමයිත් මේ ගීතේ ගායනා කරනවා. මම හිතන්නේ ඒ ජනප්‍රියතාවය තාමත් මේ ගීයේ තියෙනවා කියලා. අපි දැන් ඒ ගීතේ ගායනා කරමු.

මා ඊළඟට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීල වර්ණ නිල කුබියෝ කියන ගීය. මේ ගීතය මම ගායනා කරෙත් මේ ගීතයත් මම හිතන්නේ 70 දශකයේ පමණ අපි ගායපු ගීත තමයි. මේ ගීතෙත් සංගීත නිර්මාණය කළේ අයියා චන්තදාස බෝවිඩයන්. මෙහි පද රචනය කළේ GHK රත්නසිරි කියන මහත්මයා. ඉතින් මේ ගීත රචනයේ මම හිතන්නේ පොඩි කතාවක් තියෙනවා මේකේ. රත්නසිරි මහත්මයා හිටියේ ඒ රාජකාරී කලේ කාලේ මහවැලියේ. එතුමා මේ බස්නාවතුම්පලගෙදි එක්තරා තරුණ යුවලක් ඉන්නවා දැකලා ඒ දෙන්නාගේ ආදරයෙන් වෙලෙල ඉන්නවා දැකලා තමයි මේ ගීතේ ඔහු ඒ දුටු දේ රචනා කළේ. ඊට පසු කාලෙක තමයි මම මේ ගීය ගායනා කළේ. ඉතින් මං හිතන්නේ මේ ගීතය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. අදටත් මං හිතන්නේ මේ ගීතය ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීගිරි නාරි ලතා කියන ගීතය. මේ ගීතයත් මා ගුවන්විදුලියේ තිබුණා එවකට. ගුවන්විදුලියේ ගීත රචනා තරඟයක්. මේ ගීත රචනා තරඟයට මේ තුන් දෙනෙක් ශිල්පී ගීත ගායනා කරා. ඉතින් ඒ කියන්නේ මුල්ම ගීතේ ගායනා කරේ පළවෙනි තැනට තේරුණු අමරදේව ශූරීන්. දෙවෙනි ගීතේ ගායනා කරේ පතර රචනාවල දෙවෙනි තැනට තේරුණු ගීතය ෂෙල්ටන් පෙර මහත්මයා. තුන්වෙනි තැනට තේරුණු මේ ගීත රචනය ගායනා කරන්න මට ආරාධනා කළා. ඉතින් රත්න කුමාරී අමරසූරිය කියන ගීත රචිකාවී තමයි එවකට ඇය නවක නවක ශිල්පිනියක් මහිතන් ගීත රචනා කරන. ඉතින් මේ ගීතයේ සංගීත නිර්මාණය අයියාගේ චන්ද්‍රදාස බෝබඩයන්ගේ. ඉතින් මේ ගීතයත් මං හිතන්නේ ඊට පසු කාලෙක මම මගේ CD පටයකට ගායනා කරා. දැන් අපි ඒ ගීතය අහලා බලමු.

0: බොහොම සුතියි ඉන්ද්‍රන් බෝගඩ ආදරණීය ප්‍රවීණ ශිල්පිනියනේ. බොහොම අරුත්බර රසවත් ගීත සමුච්චයකින් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කළාට අපි ඔබතුමියට වේදිකාවෙන් සමු දෙන්නේ යලිත් යලි යලිත් මේ වේදිකාවේ සිට ඔබතුමිය ගැයූ අරුත්බර ගීතාවලිය රසය බෙදා ගන්න මේ ආදරණීය සහෘද රසවතුන් එක්ක හමු වීමේ බලාපොරොත්තු පෙරදරිව බොහොම සුතිය ඔබතුමියට නැවතත්. ආදරණීය සහෘද රසවතුනේ, බොහොම ආදරණීයව ප්‍රේමණීයව රසවත්ව ගලාගෙන යන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියර අපි සූදානම් විශාරද එඩ්වඩ් ජයකොඩීස්වරයෙන් මෙතැන් සිට රසවත් කරන්නට. අපි සියලු දෙනා හොඳ අත්පොළ සම්ප්‍රසාදයක් එකතු කරමු. නැවතත් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන වෙනුවෙන් මේ වේදිකාවේ සිට ගයන්නට විශාරද එඩ්වඩ් ජයකොඩී ප්‍රවීණ ගායන වේදියාලන්ට.
1: අසූව දශකයේ මුල් භාගේ මං කැලණිය ගුරුකුල විද්‍යාලයට ගියා සංගීතාචාර්යවරයා විදිහට වැඩ බාර ගන්නට. එහිදී මට හොඳින් කවි ලියන සිංහල ගුරුතුමෙක් හම්බ වුණා. එතෙන්දී මා ඔහුගේ නිර්මාණ යම් යම් විදිහට බලලා රස විඳලා මා ආරාධනා කළා ගීතයක් ලියමුද කියලා. එතකොට ඔහු එකවරම කිව්වේ ගීත ලියන්න මං දන්නේ නැහැ, මං කවි විතරයි ලියන්න දන්නේ කියලා. කෙසේ නමුත් මගේ පෙරැත්තයට ඔහු දවසක් මට හොරෙන් ගීත දෙකක් ගෙන දුන්නා, වෙන අයට පෙන්වන්න එපා, හොඳ නැත්තම් මේක ඉරලා දාන්න කණු කූඩේට දාන්න කියලා. ඒයින් එක් ගීයක් තමයි පින්න මලේ සුද ඇන්න ගිහින් වද මූණ පුරා පෙම්පිල්ලා කියන ගීය. ඒ විසි කරන්න කියලා දුන්න දෙවනි ගීය තමයි දැන් මං ගයන්නේ. එදා ඒ සිංහල ගුරුවරයා වෙලා හිටියේ එවකට නවක අද ප්‍රවීණම ගීත රචකයෙකු වන අමරසේන කංකානම්ගේ. රෝහණ වීරසිංහ තමයි මේ ගීය සංගීතවත් කළේ.

අපට ලං වෙන්න බැරි ඕන තැනකට හිතට පුළුවන් මොහොතකින් ලං වෙන්න. සැතපුම් දහස් ගණනක් වුණත් අපායට වුණත් දිව්‍ය ලෝකෙට වුණත් හිතට ක්ෂණයකින් යන්න එන්න පුළුවන්. මේ හිතෙන් නැගෙන සිතුම් කොයි තරම් චමත්කාරද, කොයි තරම් වරක අවුල් ජාලයක් වෙනවද. හිතන්න එපා මා ගැන නුඹ වැරදිම තාලෙට. නිලාරෙන් කාසිම් තමයි මේ ගිය ලියලා රෝහණ වීරසිංහන්ට තනුව යොදන්නට මග පාදා දුන්නේ. දැන් අපි ඒ ගීය රස විඳිමු.

අපි ගීත නිර්මාණ කරනකොට දෙයාකාරයකට ගීත නිර්මාණය කරනවා. එකක් තමයි ගේය පද රචනය මුලින් ලබාගෙන ඊට තනුවක් නිර්මාණය කිරීම. දෙවැනි එක තමයි තනුව මුලින් නිර්මාණය කළා ගේය පද රචනය ඊට සරසවා ගැනීම. මගේ බොහෝ ගීත තියෙනවා තනුව මුලින් නිර්මාණය කළා ගායපු ගී. මේ ගීයත් තනුව නිර්මාණය කළා ආනන්ද පෙරේරා සිහශක්ති සංගීත කණ්ඩායමත් සමග. අජන්තා රණසිංහන්ට, ආචාර්ය අජන්තා රණසිංහන්ට මේ තනුව බාර දුන්නා මේකට ගේයේ පද රචනාවක් කරන්නට කියලා. ඔහු ඉතාමත් අභියෝගාත්මකව මේ ගීය එක රැයකින් මට ලියලාගෙන දුන්නා. ආචාර්ය අජන්තා රණසිංහන්වත් මේ ලා ස්තුතිපූර්වක මතක් කරනවා. ඉතාමත් ශෘංගාරාත්මක ගීයක්, හින්දුස්ථානි රාගධාරි සංගීතයේ එන කවාලි කියන ගීත ශෛලිය තමයි මේකට පාදක කරගෙන තියෙන්නේ ආනන්ද සංගීතය නිර්මාණය කිරීමේදී.

නොඹට හිත ඇති නොඹ හිත නැති හිතක් හඬනවා. නොඹ හිත නැති වුණත් නොඹෙන් හිතක් පතනවා. බෞද්ධ දර්ශනයේ එන ආදර කතාවක් ඇසුරෙන් පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ රචනා කළ ගීයක් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ නොලැබෙන ලැබේ යයි සිටිය හැකි ආදරයක්.

එමනම් ආදරණය සහෘද රසවතුනේ තවත් රසවත් හරවත් ප්‍රසංගයක සමාප්තිය සටහන් කරමින් අදත් ඔබෙන් සමුගෙන යන්න අපිට කාලය වෙල්ල. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අදත් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසගන්වන්නට අපි ගෞරවනීය ආරාධනයෙන් සපවෙනි සෝමතිලක ජයමහ ප්‍රවීණ ගායන ශිල්පියාණන් ඔබතුමන්ට, ඒ වගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනී ඔබතුමියට, ඒ වගේම එඩ ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාණනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අදත් සඳදිය දහර අපූර්වත්වයෙන් අපූර්වත්වයට රැගෙන යන්න ඔබේ මధుර ස්වරයෙන් මේ සහෘද රසවතුන් වෙනුවෙන් අරුත්බර ගීතාවලියක් ගායනා කරන්නට සපමිනි. සම්බන්ධයෙන් අපි සිංහල ස්වභාවිත ගීතේ රසය බෙදා හදා ගන්නට ජලියලිත් මේ වේදිකාවේ සිට මුණගැහෙමු කියන ආදරණීය බලාපොරොත්තුව තුළ සමුදෙනවා ඔබ දෙදෙනාට බෙහෙවින් සුතේ නැවතත් අද සහභාගීත්වයට. එමනම් ආදරණීය සහෘද හිතවතුනි අවසරයි සමුගන්න මෙතෙක් වෙලා ආදරයෙන් සෙනෙහසෙන් ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට ප්‍රේමණීය සුබදායි රාත්‍රියක්.

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: කැමතිමා ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කාමේ YouTube නාලිකාවට
4: ලක්කාමේ YouTube channel එක දැන්ම subscribe කරන්න
0: අනුෂ්ක රසංජන ද සිල්වා අධ්‍යක්ෂණයක්
5: ලකෝක
6: සාකි නබ
5: වලයන් පුරව ලකෝ
7: මේටිකත් පයිම්ම යන්ද දැන් ඉතින් ළඟයිනේ මොකක්ද අය පාර්සල් එක
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න පාටි ගෙදර

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

බලාපොරොත්තු 10 ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්තු ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සූදානම් වන්නේ. ගන්න අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබ මිලදී ගත්තු ලොතරැයි පත් අතට අපි සූදානම් අද ලකන ගුවන්විදුලිය ඔස්සේ. අද ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් දෙන ලද මහජන සම්පත අද සම්පත NLB ඡාය මෙගා පව දන නිදහන හඳහන NLB ගොවිසෙත එවැගේම NLB සුබ දවසක් කියන ලොතරැයි පත්වල ලොතරැයි ප්‍රතිඵල මෙතන සිට විකාශය කරන්නට ආරාධනා කරන FM 93.5 FM 93.7 දිගටම ලකනත් එක්ක එකතු වෙන්න.

0: හස්කරාට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන්, දිනපතාම ඔබට උදා කර දෙන සතුට වාසනාව අදත් දෙගුණ තෙගුණ කිරීම වෙනුවෙන් වාසනාව සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණී වාසනාවන්ත ලොතරැයිපත් අටක් තුළින් සුපුරුදු ඔබේ ජය ඔබට හිමි කර දෙන අපි සූදානම්. අද දවසේ ඔබේ ජයග්‍රහණය පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයිනි ක්‍රිෂාන්ත ද සිල්වා මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සහකාර රජයේ මුද්‍රණාලය අධිපති IV සෙව්වන්දි ගුණවර්ධන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PG අමාලි මහත්මිය. එහෙනම් ඔබේ මුල්ම වාසනාව වෙනුවෙන් අප සූදානම් ආරම්භ කරන්නේ NLB ජය. සුපුරුදු විදිහටම අදත් ඔබේ හීන හැබෑ කරන්න අතට සල්ලි වෙනුවෙන් NLB ජය 482 වාසනාවන්ත දිනුම් ඇදීමට අපි යොමු වෙනවා. එහෙනම් අපි යොමු දිනුම් ඇදීමට. NLB ජය දිනුම් ඇදීම තුළින් අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහණයේ දිසි අක්ෂර සමග ජයක් තෝරා ගන්න. අද වාසනාවන්තින් දිසි අක්ෂරය E අක්ෂරය, ජයංක 7761. රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සුබ සාධන උදෙසා පිට වූ සෞඛ්‍ය සංවර්ධන අත්මුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය. මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභින් 205යි, රුපියල් 50,000 ත්‍යාග ලාභින් 5,231 දෙනෙකු බිහි කරා. බොහොම ස්තුතියි. බලමු දවසේ NLB ජය තුලින් උපවාසනාව දිනාගත් ආකාරය. අදත් NLB ජය තුලින් රුපියල් 105කට හිමිකම් කියන්නේ වාසනාවන්තෙක් සමත්ලා තියෙනවා. ලොතරැයි පතා ලිපි කරනවා රන්න LP ලියන පත්‍රෙන අලෙවි නියෝජිතවරයා. ඒ වගේම ඔබ අතරින් රුපියල් 50,000කට හිමිකම් කියන වාසනාවන්තෙන් 39 දෙනෙක් සමත්ලා තියෙනවා. එයානෝද දවසේ වාසනාවන්තයන් 76,052 දෙනෙකු අතරින් අපි බෙදා දෙලා තියෙනවා රුපියල් 66,60,370ක මුදලක්. සුපරි ත්‍යාගලාභින් වැඩිම ප්‍රමාණය බිහිකරන නියත ධනයුගේ හඳහන 1523 වන දිනුම් ඇදීමටයි දැන් අපි යොමු වෙන්නේ. NLB හඳහන දිනුම් ඇදීම තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහින් ලග්නය පළමු යන්ත්‍රය තුළින් තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්නය වෘෂභ ලග්නය. ඔබේ ජය තහවුරු කර දෙන ජය අංක අප සූදානම් දෙවන යන්ත්‍රය තුළින් තෝරා ගන්න. මුලින්ම ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහි අංකය අංක 33. මේ තෝරා ගැනීම ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 18. අංක දෙකක් තෝරගෙන අවසන් ඔබේ ජය තීරණය කරන ජයග්‍රහි දෙවන ජය අංකය අංක 20 තෝරා දෙන. ජයග්‍රහි දෙවන ජය අංකය අංක 45. මේ සියලු තෝරා ගැනීම එක්ක සිවන ජය අංකය ගලපා ගත්තොත් සුපිරි ත්‍යාගයට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අවසන් ජය අංකය තෝරා ගන්න. ජයග්‍රහි සිවන ජය අංකය අංක 30. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන උතරයෙන් මේ වසරට සුපිරි ත්‍යාග 7ක් වගේම 110 ප්‍රථම ත්‍යාග ලාභින් 109 දෙනෙකු බිහි කරලා තියෙනවා. බලමුද දවසේ හඳහන තුළින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. බොහොම ස්තුතියි. අදත් NLB හදාන දිනුම් ඇදීම තුළින් රුපියල් 110 ප්‍රථම ත්‍යාග ලාභයක් බිහි වෙලා තියෙනවා. ලොතරැයි පත අල්වි කරනවා වයි යෝග දීපන් මන්නාරම අලෙවි නියෝජිතවරයා. එයානුවද දවසේ වාසනාවන්තයන් 138,305 දෙනෙකු අතර අපි බෙදා දීලා තියෙනවා රුපියල් 93,18,680ක මුදලක්. එහෙනම් හෙට දවසෙත් ඔබේ වාසනාව වෙනුවෙන් හදාන දිනුම් ඇදීම තුළින් රැගෙනෙනවා රුපියල් 3176,599,760ක මුදලක්. දිනපතාම කෝටිපති සිහින ඔබට හැබෑ කර දෙන සත් දිනම ජය නියත ගොවිසත වාසනාවන්ත දිනුම් ඇදීම 4,456. එහෙනම් හිතේ තියෙන හින හැබෑ කරන්න අතට ගන්න NLB ගොවිසත. ඔබේ කෝටිපති සිහින සැබෑ කිරීම වෙනුවෙන් NLB ගොවිසත දිනුම් ඇදීමෙන් මේ තෝරාගැනෙන්නේ පළමුව ජයග්‍රහින් දිසි අක්ෂරය. අද වාසනාවන්ත දිසි අක්ෂරය G අක්ෂරය. වැඩි වැඩියෙන් ඔබට සිහින සැබෑ කර දෙන්න දෙමළ යන්ත්‍රය තුළින් ජය අංක 4 දැන් තෝරා ගන්නවා. මේ තමයි ගොවිසතින් අද ඔබට පළමුව වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 69. දැන් අප සූදානම් දෙවන ජය අංකය තෝරා ගන්න. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 52. ජයග්‍රහී තෙවන ජය අංකය අංක 25. ගොවිසතින් අද දවසේ ඔබේ කෝටිපති සිහින සැපකිරීම වෙනුවෙන් මේ තෝරා ගැනීමේ අවසන් ජය අංකය. ජයග්‍රහී සිවන ජයංකය අංක 47 කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවීන්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායක වන ගොවි සිත ලොතරැයින් මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 48ක් වගේම රුපියල් 250,000 ත්‍යාග ලාභින් 615ක් බිහි කරා. බොහොම ස්තුතියි. බලපත දවසේ ගොවි සිතෙන් ඔබ වාසනාව දිනාගත් ආකාරය පිළිබඳ අදත් NLB ගොවි සිත දිනුම් ඇදීම තුළින් රුපියල් 250,000 ත්‍යාග තුනකට හිමිකම් කියන වාසනාවන්තින් තිදෙනෙක් සමත්තලා තියෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා HM විජේතුංග දෙහිඅත්ත කණ්ඩිය, සුනිල් රුත්‍රිකෝ හැදල, KG වික්‍රමසිංහ අනුරාධපුර අලෙවි නියෝජිත වරුන්. එය අනුව වාසනාවන්තයන් 124,845 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 82,43,840ක මුදල් ත්‍යාගයක්. මෙන්න හෙට දවසේ ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවි සිත තිල කරන සුපිරි ත්‍යාග මුදල රුපියල් 6,65,74,12,716ක මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ ගන්න ඕන ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත. අලුත් උණු පහසු උණු තෑගි වැඩ උණු නවතම ත්‍යාග රටාවත් එක්ක දැන් ඔබට එකතු වෙන්නට පුළුවන්. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3 ගල්පා ගත්තොත් ඉලෙක්ට්‍රික් යාත්‍රිපැදයක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්නට පුළුවන්. ඒ වගේම අංක 3 ගල්පා ගත්තොත් රුපියල් 50,000 මුදල් ත්‍යාගවලට ඔබට වැඩි වැඩියෙන් හිමිකම් කියන්නටත් පුළුවන්. ප්‍රවර්තන ත්‍යාග අංක ගල්පා ගත්තොත් රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු තවත් සෙස ත්‍යාග රැසක්ම සුපුරුදු විදිහටම ඔබේ වාස වෙනුවෙන් සූදානම්. එහෙනම් සේලම සුබ සීන හැබෑ වෙන්න කියලා අපි යමු NLB සුබ දවසක් 330 වන දින දෙමත. NLB සුබ දවසක් දිනුම් ඇදෙමින් අද ඔබේ සුබ සීන සැපය කරන සුබ ලග්නයයි ප්‍රථම යන්ත්‍රයෙන් තෝරා ගැනෙන්නේ. අද වාසනාවන්ත සුබ ලග්නය මේෂ ලග්නය. අද දවසේ සුබ කරන සුබ අංක ජයග්‍රහී දෙවන යන්ත්‍රයේ තුලින් දැන් තෝරා ගන්නවා. අද පළමු සුබ අංකය අංක 43. දෙවන සුබ අංකය තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන සුබ අංකය අංක 14. යන්ත්‍ර විසින් තෝරා දෙන්නේ දෙවන සුබ අංකය අංක 57. වැඩි වැඩියෙන් ඔබට වාසනාව උදා කර දෙන විනෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාගින් කර දෙන ප්‍රවර්තන අංකය දැන් අපි තෝරා ගන්නවා. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 4,647. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුව දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යාත්‍රාපැදි ජයග්‍රහකින් 199ක් වගේම රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,017ක් බිහි කරා. බලමුද දවසේ සුබ දවසක් තුමුණු වාසනාව දිනාගත් ආකාරය. ස්තුතියි. අද දවසේ වාසනාවන්ත සුබ දවසක් දිනුම් ඇදීම තුලින් රුපියල් 50,000 ත්‍යාග 10කට හිමිකම් කියන්නේ ඔබ අතරින් වාසනාවන්තින් 10 දිනෙකු සමත් කළා කියනවා. එයානු රුපියල් 25,000 ප්‍රවර්තන අංකය දිනා ගැනීම වෙනින් ඔබ අතරින් වාසනාවන්තින් 42 දෙනෙකුට අපි බෙදා දුන්නා. එයානු අද දවසේ වාසනාවන්තින් 111,197 දෙනෙකු අතර අද දවසේ අපි බෙදලා දුන්න රුපියල් 93,19,701 මුදලක්. වාසි වැඩි වුණු තෑගි වැඩි වුණු විජයග්‍රහී ලොතරැයිපත් 4ක් තුලින් තවත් ඔබට වාසනාව උදා කර දෙන්න අනුෂ ශාමිකින් ඩේමියන් සූදානම්.
2: මීළඟට මෙගා පවර්
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
3: අංක 1යි ලග්න 1යි
4: 100ක්ම ඔබ යකේ
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ අංක 3ට
3: 50000
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
6: රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් මගේ අති දැවැන්ත මෙගා සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දෙමින් අපි ලබා දුන්නේ අඛණ්ඩ පොරොන්දුවක්. ඒ පොරොන්දුව කිසිම විටක බිඳ නොහෙළන්නට අපි අදත් සූදානම් මෙගා පව වෙතින් ඔබේ හීන හැබෑ කරන්න. මෙගා පව වෙතින් මේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගටත් අපි ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරනවා. රුපියල් 28 කෝටියක්ම වාගේ මෙගා සුපිරි තෑගකුත් තවත් සුපිරි තෑගි දෙකකුත් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2562 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන්නේ.
7: මුලින්ම අපි තෝරා ගන්න ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Y. ඒත් සමගින් අපි මේ තෝරා ගන්න ඔබේ සුපිරි අංකය. ඒ සුපිරි අංකය අංක 26. දැන් අපි බලමු අද ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. එයාතරින් පළමු වාසනාවන්ත අංකය අංක 76.
8: දෙවන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 26. තුන්වන ජයග්‍රහී අංකය අංක 62. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 70.
6: අප රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකවන මෙගා පවල් උතුරයින් මේ වසරේ මේ වෙනකොටත් සුපිරිතයාග ලාබින් සිව් දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 42 දෙනෙක් අපි රටට බිහි කළ තියෙනවා. බලමු අද මෙගා පව වාසනාව. ස්තුති. අද මෙගා පව වෙතින් රුපියල් 102 බැගින් දිනාගෙන වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලතරයිපත් අලවි කරනවා. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, ජේ.කේ. ලක්ෂ්මන් බල්ලකෙටුව, කේ.එම්. ලතීෆ් හාලියල සහ තවත් වාසනාවන්තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 125,113 දෙනෙක් අතරේ රුපියල් 80,43,400ක මුදලක් අපි අද බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අකණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගේ රුපියල් 28,84,48,986ක්, පව සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8 කෝටි එක්මවා ගිය දවන්ත නිධානයක් සමග ශ්‍රතී මහධන සම්පත ධන නිධානේ 2244 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරත්. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. අපි මේ දැන් තෝරා ගන්න ඔබේ ජයග්‍රහී අංක 4. යටින් වාසනාවන්ත පළමු අංකය අංක 22. ජයග්‍රහී දෙවන අංකය අංක 2. බලමු තුන්වන වාසනාවන්ත අංකය අංක 76. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ අපි අති දැවන්ත සුපිරි ත්‍යාග ලාභීක් 20,26,000 දෙනෙක් දැන්ටම බිහි කළ තිනෝ. බලමු අද වාසනාව. සෝති. අද ඔබ සමත් වෙනවා ධන නිධානෙන් රුපියල් 120ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට. ඒ ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ තලවා කැලේ NLB අලවි නියෝජිත ධනුෂිකා දුලංශලි මහත්මියයි. වගේමයි රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරනවා AKD කුලරත්න අගලවත්ත, LW රත්නායක අනුරාධපුර සහ AIK රාමනායක කොටහේනා අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 94,711 දෙනෙක් අතරේ රුපියල් 77,89,520ක මුදලක් අපි අද ධන නිධානෙන් බෙදා දෙනවා. කෙටි කාලයක් ඇතුළත රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,19,76,490.32. ලංකාවේ දර්ශක ගණනක වාසනාවේ විශ්වාසයේ සංකේතය මහජන සම්පත ලොතරැයි ලොව රජ කිරුළ ඔබට පළඳවන්න සූදානම් 6,214 වන වතාවටත් රුපියල් 2,40,00,000 වාගේ සුපිරි තෑග්ගක් දෙනවා සූදානම් කරලා අපි ඔබ වෙනුවෙන්. මලම අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 5. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 0,2,3,9,5,8. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභී 9 දෙනෙක් 25,00,000 170 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. ස්තුති. අද මහජන සම්පතෙන් රුපියල් 25,00,000 ප්‍රථම ත්‍යාග ලාභීන් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා. තිලිනි ඉෂාරි ප්‍රනාන්දු බත්තේ ගෙදර සහ CS කුමාරසිංහ මල්කඩුවාව අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ වගේමයි ලක්ෂපතියන් 22 දෙනෙක් අද මහජන සම්පතින් බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිතවරුන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, වේලුපිල්ලේ භාස්කරන් අක්කරේපත්තු, එම් අහිලන් නීලාවනේ, කාශ්‍යප විද්‍යාපති අකුරැස්ස, ප්‍රියංග රත්නවීර හොරණ, ගැමුණු කුමාර ගලිගමුව, SG කුමාරතුංග මැල්සිරිපුර, අජිත් සිල්වා මොරටුවැල්ල, ගමගේ වජිර මැදකොළඹ, අශෝක ගුණසිරි කැකිරාව, SPL කුමාරසිරි දෙබහැර, PH චන්ද්‍රපාල බලංගොඩ, රේණුකා ප්‍රියදර්ශනී ඕපනායක, කපිල අමරසේකර වත්තේගම, මහේෂ් චමල් මාරවිල, ප්‍රියන්ත වික්‍රමරත්න අකුරැස්ස, සිසිර කුමාර පදිය තලාව, ගාමිණී වික්‍රමසිංහ රෙදීගම, එන්.එන්. කුමාර දෙහිවල, සුසිල් ප්‍රේමලාල් ගණේමුල්ල, එන්.පී.ඒ. අබේරත්න කෑගල සහ තවත් වාසනාවන්තෙක් මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහිවෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 267,251 දෙනෙක් අතරේ රුපියල් 2,42,18,160 මුදලක් අපි බෙදා දෙනවා. මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,40,31,352. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 789 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3, 9, 5 සහ 8. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොටපෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දිනෙක් අපි බිහි කරනවා. ශ්‍රේක් පහල තරයිපත් අලවි කරන්නේ උදය කුමාර පැලියගොඩ, GMW අපොන්සු නිකවැරටිය සහ අජිත් නිශාන්ත හපුතලේ අපේ එල්බි අලවි නියෝජිතවරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 46 දෙනෙකුත් අද සම්පතින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,18,08,160 මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 963,487 දෙනෙක් අතරේ රුපියල් 8,54,01,820 දවැන්ත මුදලක් NLB ජාතික ජයවන්නේ අපි අද ඔබ අතර බෙදා දෙනවා. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
9: වාසනාවේ ආශිර්වාදය
6: NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙවුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

හෙළයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සබදාමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र दिशनाव दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणे कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිස්

පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු

විසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරම

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

පැමිණෙන අනතුරු වලක්වාලනෙහි ඉන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

0: ලක්ෂණාගනින වෙලා උදේ 5 විනාඩි 5යි.
1: FM 93.5 FM 93.7 ලක්ෂණා Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර